ඉතින් ඔබ සියලු දෙනාටම ආයුබෝවන් කියමින් අද අපි සූදානම් වෙනවා සැප්තැම්බර් මාසේ 19 වෙනිදා සෙනසුරාදා විවර වැඩසටහන ආරම්භ කරන්න. ඉතින් දැන් විවර අසන්නනි මේ ගෙවෙන සතියෙත් අපිට ඉතාම වැදගත් කරුණු කාරණා රාශියක් තියෙනවා ඔබ සමග බෙදා හදා ගන්න. හේතුව තමයි අපි කොච්චර විශ්වාස කළත් අපි කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියත් අපිට ඉදිරිපත් කරන පොරොන්දු මත පාලනයන් දේශපාලකයන් රටේ පාලනය අරගෙන යයි කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මිට කලිනුත් අපි කියලා තියෙනවා අනුන් හදපු ප්‍රේම එකක් අස්සේ තමන්ට ලගින්න සිද්ධ වුණොත් ඊට පස්සේ ඉඳ වෙන්නේ ප්‍රේම එකට ප්‍රේමක හදපු මිනිහගේ උවමනාව මත. හැබැයි එහෙම නොවි තියෙන එක කඩලා බිඳලා අපට ගැළපෙන එකක් නිර්මාණය කරගත්තොත් ඒක නිර්මාණය කරන්න තැන සිට ඒක ඉස්සරහට අරන් යන්න පුළුවන් අපට අවශ්‍ය විදියට. හැබැයි මේ වන විට ලංකාවේ දේශපාලනය තුළ සිද්ධ වෙමින් පවතින්නේ මූණු මාරු වෙලා ක්‍රම වෙනසකට මගපාදගෙන ඇවිල්ලා අර පරණ ප්‍රේමක අස්සටම läගලා ඒකේ හැඩතලවලට කැපි හැදි පැහැදි වෙනස් වෙන ආණ්ඩුවක් පරණ දේවල්ම ඉස්සරහට අරගෙන යන ආණ්ඩුවක්. ඒ අතරතුර පුංචි පුංචි සුබසාධන වැඩ ටිකක් කරලා මිනිස්සු අන්දමින් රවටමින් අර පැරණි උවමනාවන්තිකම ඉෂ්ට සිද්ධ කරන ආණ්ඩුවක්. ඉතින් ඒක ඇතුලේ මිනිස්සු පීඩාවට පත් වෙමින් ඉන්නවා. ඒක ඇතුලේ මිනිස්සුන්ට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැවත නැවතත් සටන් කරන්න පෙනී හිටින්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වටපිටාව තුළ තමයි අදත් අපි විවර වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් වැඩිපුර කාලයක් අපි දේශපාලනික කරුණු සඳහා වෙන් කරගන්න සූදානම්. එහෙමනම් අපි මෙවරු ගීතයකට සවන් දීලා ඉමු. ඊට පස්සේ වැඩසටහනේ ඉදිරි පෙළ ගැස්ම සඳහා

0: සිංහරාජයේ මායිමේ තියෙන හෝටලයක් පිළිබඳව කතාවක් ඇදිලා ආවා. එතකොට මේ රාජපක්ෂගේ දරුවෝ කියන්නේම කිසිම රැකියාවක් නොකරපු තමන්ගේ තාත්තගේ දේශපාලන බලය පාවිච්චි කරලා සියලු දේවල් අත්පත් කරගත්තු අර අපි ගමේ ගොඩේ භාෂාවෙන් කියනවනේ නිකමුන් කියලා. අන්න ඒ විදිහෙන් නිකමුන් තුන්දෙනෙක්. හැබැයි මේ නිකමුන් තුන්දෙනාට විශාල දේපලක් තියෙනවා. මේ දේපල සම්බන්ධයෙන් රාජපක්ෂල බලයේ ඉද්දිත් සමහර මාධ්‍යවේදීන් ගවේෂණාත්මකව කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අතරතුර හෙළිදරව් වෙච්ච කාරණයක් තමයි සිංහරාජ අඩවියේ මායිම්ම යෝසිත රාජපක්ෂට තියෙනවායි කියන හෝටලය පිළිබඳ කාරණය. මේක කරුණු කාරණ ඇතිව හෙළිදරව් වෙච්ච කරුණක්. එතකොට වර්තමාන ආණ්ඩුව බලයට පැමිණලා දැන් අවුරුදු දෙකක් ගත වෙලා තියෙනවා. මේ පිළිබඳව කිසිම තාම විමර්ශනයක් සිද්ධ වෙන බවක්වත් ඒ පිළිබඳව යම් උවමනාවකින් කටයුතු කරන බවක්වත් පෙනෙන්න නැහැ. මෙන්න මේ සම්බන්ධයෙන් සජීව චාමිකර, පරිසරවේදී සජීව චාමිකර නැවත මේ කතාව අලුත් කරා පසුගිය දවසක. එහිදී ඔහු ඉතාම පැහැදිලිව පෙන්වා දෙනවා මේ සිදුවීමට අදාළ කරන පසුබිම් කාරණාව සහ මේ ව්‍යාපෘතිය පිළිබඳව වර්තමාන ආණ්ඩුව දක්වන ආකල්පය පිළිබඳ කරුණු ටික. මම හිතන්නේ මේක අපිට වැදගත්. මොකද රටේ සම්පත් සහ කළු සල්ලි වලින් නිර්මාණය කරගත්තු දේපල පිළිබඳව මේ ආණ්ඩුව බලයට පැමිණෙන්නට ප්‍රථම ලොකු කතා ගොඩක් කිව්වා. මොකද ඒවා පවරා ගන්නවා කින්නබන්ද වගේ කාරණා ගොඩක් කිව්වා. හැබැයි මේ කළු සල්ලි වලින් දේපල අත්පත් කරගත්තු විශාල පිරිසක් මේ ආණ්ඩුව වටා ඉඳගෙන මේ ආණ්ඩුවේ යාළු මිත්‍රයන් වෙලාද කටයුතු කරමින් ඉන්නවා. රජයට පොලු තියපු අය විවිධ ව්‍යාපෘති ආරම්භ කරලා විවිධ තැන්වලදී ජනතාවට තමන්ගේ ජීවිකාවන් වලට පහර එල්ල කරපු අය, මේ වගේ විවිධ දූෂණ වංචා චෝදනාවලට ලක්වෙච්ච අය මේ ආණ්ඩුවත් එක්ක අද කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම ඔබට මතක නම් මේක ඇතුළෙම අපි කතා කළොත් මේ රාජපක්ෂ පුත්තුන්ට තිබුණා ක්‍රීඩා චැනල් එකක්, නෙට්වර්ක් එකක් තිබ්බා, CSN කියන නාලිකාව. මේ CSN නාලිකාව කළු සල්ලි වලින් නිර්මාණය කරපු නාලිකාවක් කියලා ඉස්සර අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ සියලු දෙනාම වේදිකාවල් වල කැමරා දෙන්න පටන් අරගෙන තිබුණා. ඒ පිළිබඳව කරුණුත් ඉදිරිපත් කළා. CSN නාලිකාවේ කළු සල්ලි සුදු කරපු හැටි සහ ඒකට අදාළ කරන ෆයිල් එක තියෙනවා කියලා අර ෆයිල් ගොඩේ තියෙන කතාවකුත් කිව්වා. දැන් අපිට නිකන් ආරංචියක් ලැබෙනමින් පවතිනවා මේ CSN නාලිකාව කළු සල්ලි වලින් නම් නිර්මාණය කරගත්තේ. ඒ CSN නාලිකාව ජනතා විමුක්ති පෙරමුණේ පළවත්ත ශාඛාව විසින් මිලදී අරගෙන තියෙනවා කියලා. අහස නමින් ළඟදීම එහි විකාශන කටයුතු ආරම්භ කරන්නත් නියමිතයි කියලා දැනගන්න තිබෙනවා. එතකොට අහස නමින් එන්නේ CSN නාලිකාව නම් ඒ කළු සල්ලි සුදු උනේ කොහොමද පළවත්තේ සල්ලි වලින්? රාජ්‍ය දේපලක් හැටියට රාජ්‍යයට පවරාගත යුතු දෙයක් කොහොමද මිලදී ගත්තේ පළවත්තේ ශාඛාව? ඔන්න ඔතන ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ සමහර කළු දේපල, කළු සල්ලි වලින් නිර්මාණය කරගත්තු සහ උපයාගත්තු දේපල තමන්ගේ වමනාවන් වෙනුවෙන් සුදු කරලා තමන් සතු කරගැනීමේ මේ රාජ්‍ය බලයත් එක්කම ලැබෙන අර බලය ඇතුලේ නිර්මාණය වෙනවද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. එතකොට අපි බලමු. දැන් ලබන මාසයේ අහස නමින් ඉදිරිපත් වෙන කරලියට එන මේ නාලිකාව මොකක්ද කියන එක අපිට හොයාගන්න පුළුවන් වේවි. ඉතින් අපි බලමු ඒක කොහොමද මිලදී ගත්තේ කියන එක පසුව හෙළිදරව් වේවි. එතෙක් අපි ඉමු. දැන් අපි සජීව චාමිකරගේ මේ හෙළිදරව්වට අපගේ අවධානය යොමු කරමු.
1: සිංහරාජයේ යෝෂිත රාජපක්ෂට අයිති හෝටලයට මොකද වෙන්නේ කියලා ගොඩ දෙනෙක් අපෙන් අහනවා. සමහරු කියනවා ඔගොල්ලෝ පරිසර ක්‍රියාකාරීන් විදිහට මේ යෝෂිත රාජපක්ෂලාට, එහෙම නැත්නම් රාජපක්ෂ පවුලට මඩගැහිමේ චෝදනාව මත, එහෙම නැත්නම් මඩගැහිමේ පදනම මත බොරුවක් විදිහට එහෙම නැත්නම් ව්‍යාජ තොරතුරක් විදිහට මේ සිංහරාජ අඩවියේ යෝෂිත රාජපක්ෂට අයිති හෝටලයක් තියෙනවා කියලා වාදැක්කුවේ ඒ කාලේදී විශාල ආందోලනයකට ලක් කරා ඊට පස්සේ

ඒකට මොකද වුනේ කියලා බොහෝ දෙනෙක් අපෙන් ප්‍රශ්න කරනවා. ඉතින් මෙන්න මේ කරුණු පිළිබඳව නිවරදිව අවධානයට ලක් කිරීම වගේම වර්තමාන රජය මේ යෝෂිත රාජපක්ෂට අයිතිව තිබුණු මේ හෝටලය සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාවලියක් එහෙම නැත්නම් ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් අවධානයට ලක් කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. මෙතෙන්දි විශේෂයෙන්ම අවධානයට ලක් කරන්න ඕනේ සිංහරාජ අඩවිය විදියට හඳුන්වන්නේ. එහෙම නැත්නම් සිංහරාජ අඩවියේ මේ හෝටලේ පිහිටලා තියෙනවා. හැබැයි මේක පිහිටලා තියෙන්නේ සිංහරාජ වනරක්ෂිතය තුල හෝ සිංහරාජ ජාතික උරුම වනභූමි ප්‍රදේශය තුල නෙමෙයි. සිංහරාජ වනරක්ෂිතයට මායිම්ව පිහිටලා තියෙන පෞද්ගලික ඉඩමක තමයි මේ හෝටලේ පිහිටලා තියෙන්නේ. එතකොට මේ කරුණ ඉතාම වැදගත්. මොකද හේතුව සමහර කෙනෙක් හිතනවා සිංහරාජ රක්ෂිතය ඇතුලේ තමයි මේ හෝටලේ පිහිටලා තිබ්බේ කියලා. ඉතාම පැහැදිලිව කියන්න ඕනේ රින්කද සිංහරාජ වනරක්ෂිතය ඇතුළත නෙමෙයි මේ හෝටලේ පිහිටලා තියෙන්නේ, මායිමේ තියෙන ඉඩමක. හැබැයි ගැටලුකාරී තත්ත්වයේ තියෙන්නේ 2019 අවුරුද්දේදී සිංහරාජයට හෙක්ටයාර 36,000ක් දක්වා වර්ධනය කරද්දී තවත් අක්කර 1000කට වැඩි භූමි ප්‍රමාණයක් සිංහරාජයට ඇඳන්න තිබ්බ අවස්ථාව මේ හෝටලේ හින්දා අහිමි කළා. ඒක තමයි විශේෂයෙන්ම තියෙන වැදගත්ම කරුණ අවධානයට ලක් කරන්න. මොකද මේ හෝටලයට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති වනාන්තර ඉඩම් අක්කර 1000ක් ලබා ගැනීමේ අවශ්‍යතාවය මත සිංහරාජයට අක්කර 1000ක් පැවරීමේ ක්‍රියාවලිය නතර කළා. එතකොට අපිට පැහැදිලිව පේන්න තියෙනවා මේ හෝටලයත් එක්ක බැඳිච්ච සිංහරාජයේ අඩවියේ ජෛව විවිධත්වයේ අනාගතය, ඒ වගේ මේ පරිසර පද්ධති අනාගතය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් ඇති කරපු ක්‍රියාවලියක් විදිහට තමයි මේ යෝෂිත රාජපක්ෂට අයිති හෝටලේ හඳුන්වන්න පුළුවන් වෙන්නේ. දැන් අපි මේකේ පියවරෙන් පියවර ගියොත් එහෙම අපි දන්නවා රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයිති බොරළුවගේ අයින ග්‍රාමීයදාරි වසමේ තමයි මේ හෝටලේ පිහිටලා තියෙන්නේ. මේ හෝටලය ගොංගල හේස්වත්ත ප්‍රදේශයේ තමයි, ඒ කියන්නේ හේස්වත්ත මාර්ගයේ ගොංගල කඳුමුදුනට පිවිසෙන්න තියෙන, එහෙම නැත්නම් ගොංගල විදුලි විවිධ සම්ප්‍රේෂණ කුරුණු ස්ථාපිත කරලා තියෙන ගොංගල කඳුමුදුනට යන්න තියෙන මාර්ගයේ ස්ථානයකින් හැරිලා තමයි මේ හෝටලේ පිහිටි භූමියට යන්න තියෙන්නේ. මේ හෝටලේ මුල් හිමිකරුවා වෙන්නේ දෙනියාය ආසිරි කේක් ව්‍යාපාරයේ හිමිකරුව විදිහට හිටපු රොෂාන් විජේසිංහ කියන පුද්ගලයාට තමයි මේ ඉඩම, එහෙම නැත්නම් මේ හෝටලේ අයිතිව තිබ්බේ. යෝෂිත රාජපක්ෂ විසින් බලහත්කාරයෙන් ඔවුන්ගේ මේ හෝටලයේ මිලදී අරගන්නවා. විශාල බලපෑමක් කළා තමයි මේ හෝටලය මිලදී ගන්නෙ. කෝටි 4ක මුදලකට මිලදී අර ගැනීම සිද්ධ කරන්නේ. එතකොට දැන් යෝෂිත රාජපක්ෂ එවකට මේ හෝටලයේ මිලදී ගන්න කාලවකවානුව වෙනකොට ඔහු නාවික හමුදාවේ නිලධාරියෙක් විදිහට කටයුතු කරනවා. දැන් ඒ හින්දා මොහුගේ නමට මේ ඉඩම මිලදී ගන්න බැරි හින්දා, මේ හෝටලේ මිලදී ගන්න බැරි හින්දා අපිට කරුණු වාර්තා වෙනවා. ඒ තමයි රාජපක්ෂ පවුලේ ළඟම හිතවතෙකු වෙච්ච, එහෙම නැත්නම් සේවකයෙකු විදිහට කටයුතු කරපු රවීන්ද්‍ර සොයිසා කියන පුද්ගලයාගේ නමට තමයි මේ හෝටලේ මිලිතරි අරගෙන තියෙන්නේ කියලා එවකට අපිට තොරතුරු දැනගන්න ලැබුණා. නමුත් ප්‍රධාන වශයෙන්ම මේ යෝෂිත රාජපක්ෂ විසින් තමයි මේ හෝටලේ මිලදී අරගන්නේ. ඒ විතරක් නෙමෙයි මේ හෝටලේ වැඩි දියුණු කරන්නේ, මේ හෝටලයට අවශ්‍ය කරන සියලුම ක්‍රියාවලීන් ක්‍රියාත්මක කරන්නේ නාවික හමුදා සෙබළෙකු විදිහට කටයුතු කරපු යෝෂිත රාජපක්ෂ විසින්. නාවික හමුදාවේ සෙබළුන් සහ නාවික හමුදාවේ නිලධාරීන් භාවිතා කළා තමයි මේ හෝටලේ ඉදිකිරීම කටයුතු, මේ හෝටලයට ඔහු පැමිණෙන විට, ඊට අමතරව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැමිණෙන විට, ඔහුගේ පවුලේ කණ්ඩායම් පැමිණෙන විට සම්පූර්ණ ආරක්ෂාව සහ සියලුම දේවල් ක්‍රියාත්මක කරන්නේ නාවික හමුදා සෙබළුන් විසින්. මොකද අපි පහුගිය කාලේ පුරා මේ පිළිබඳව අධ්‍යයනයට ලක් කරනකොට මේ කලාපවල නාවික හමුදා සෙබළුන් මේ කලාපේ එක පැත්තකින් කම්කරුව විදිහට වැඩ කරනවා, හෝටලේ ඉදිකිරීම කටයුතු වල නිරත වෙනවා, තව කණ්ඩායමක් මේ ප්‍රදේශයට ආරක්ෂාව සැපයීම සිද්ධ කරනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි මේ අපේ රටේ තියෙන ආරක්ෂක අංශවලට වෙන් කරපු මුදල් අවභාවිතා කරමින් යෝෂිත රාජපක්ෂ විසින් මේ ගොංගල මේ හෝටලේ පවත්වගෙන ගියේ. හෝටලේ ඉදිකිරීම කටයුතු සිද්ධ කළේ, හෝටලේ වැඩි දියුණු කටයුතු සිද්ධ කළේ. ඒ අතරතුරදී තව ක්‍රියාවලියක් සිද්ධ වුණා. ඒ තමයි මේ හෝටලේ පිහිටි භූමියට ආසන්නයේ පිහිටලා තියෙනවා මතුරට වැවිලි සමාගමට අයිති තේවගාබින්. එතකොට මතුරට වැවිලි සමාගමට ලොකු බලපෑමක් කරලා අක්කර 20ක භූමියක් මතුරට වැවිලි සමාගමෙන් බලහත්කාරයෙන් ලබා ගැනීම සිද්ධ කරනවා. නොමිලේම ලබා ගන්නේ මොකද බලපෑම් කළා ඔහුගේ හෝටලේ පුළුල් කිරීමේ පරමාර්ථය මත තමයි මතුරට වැවිලි සමාගමෙන් අක්කර 20ක ඉඩම් ප්‍රමාණයක් මේ හෝටලයට ඇඳීම සිද්ධ කරන්නේ. ඒ අතරතුරදී අපි දන්නවා තව ක්‍රියාවලියක් සිද්ධ වෙනවා මේ හෝටලයේ
මිලදී අරගන්න කාලවකවානුවට ඉතාම ආසන්න කාලයේ වෙද්දී ඒ තමයි 2011 මාර්තු 1 වෙනිදා 1695 ඇලිරක් 16 කියන ගැසට් නිවේදනය මගින් මහින්ද රාජපක්ෂ එවකට ජනාධිපතිවරයා විදිහට කටයුතු කරද්දී 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනතේ 27 අයන්න 4 කියන උපවගන්තිය යටතේ මේ හේස්වත්ත කියන මේ වත්තට පවරලා දීලා තිබ මේ සමාගමට පවරලා දීපු අක්කර 2211 පමණ ඉඩම් ප්‍රමාණයෙන් අක්කර 100ක අක්කර 1000ක භූමි ප්‍රමාණයක් නැවත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ යටතට පවරා ගැනීම සිද්ධ කරනවා. එතකොට මේ පවරා ගැනීම සිද්ධ කරන්නේ යෝෂිත රාජපක්ෂටයි මේ හෝටලයට වැඩි දියුණු කටයුතු සහ ඉතුරු සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න. මොකද මේ හෝටලයත් එක්ක බැඳිලා තියෙන තව ක්‍රියාවලියක් තිබුණා. ඒ තමයි විශාල ගොල්ෆ් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම, ඒ වගේම කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදිකිරීම, විශේෂම ගොංගල කඳු මුදුන භාවිතා කරමින් මේ වගේ විශාල ක්‍රියාවලියක් සඳහා තමයි මේ අක්කර 1000ක වනාන්තර ඉඩම වෙන් කර ගැනීම සිද්ධ කළේ. එතකොට මේ අක්කර 1000ක වනාන්තර ඉඩම 2019 දී නියමිත වෙලා තිබුණා. සිංහරාජ අඩවිය හෙක්ටයාර 36000 දක්වා වැඩි කරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනකොට මේ භූමියත් සිංහරාජ වනරක්ෂිතයට පවරන්න නියමිත වෙලා තිබුණා. නමුත් 2011 වසරේදී මේක පවරගෙන මේ හෝටලය සහ ඒකේ ඊළඟ ක්‍රියාවලීන් සඳහා භාවිතා කරන්න තියෙන හින්දා මේ අක්කර 1000ක භූමිය තවමත් සිංහරාජ වනරක්ෂිතයට පවරන්න බැරි වෙලා තියෙනවා. එතකොට මේ කලාපේ ඉතාම සුවිශේෂී වනාන්තර පද්ධතියක් විදිහට මේ භූමිය පීරලා තියෙනවා. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි මෙතෙන්දී විශේෂයෙන් අවධානයට ලක් කරන්න ඕන කරන කරුණු ගණනාවක් තියෙනවා. අපි දන්නවා සිංහරාජ අඩවියේ උපකඳු කර වැසි වනාන්තර පීරලා තියෙන මේ අපි මේ කියන මේ ගොංගල ඇතුළුව මේ සම්පූර්ණ වනාන්තර පද්ධතිය කියලා කියන්නේ මේ ප්‍රදේශයටම ආවේනික ජීවි විශේෂ විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. මොකද සිංහරාජ අඩවියේ ඒ සිංහරාජයට අඩවියටම පමණක් ආවේනික මේ කලාපයේ තුල පමණක් පරිණාමීය වෙච්ච ජීවි විශේෂ වැඩිපුරම ප්‍රමාණයක් වාර්තා වෙන්නේ ගොංගල සහ ඒ ආශ්‍රිත උපකඳු කර වනාන්තර ප්‍රදේශය ඇතුළත. ඒ කියන්නේ ගොංගල ඊට අමතරව අපි ගත්තොත් එහෙම ඊට පොඩ්ඩක් එහැම් පිටලා තියෙන මෝනින්සයිඩ් ප්‍රදේශය, ඊටත් තව එහැම් පිටලා තියෙන අපි දන්නවා හදපාන්නැල්ල ප්‍රදේශය, මෙන්න මේ කියන ප්‍රදේශය ආවරණය වෙන පරිදි පිටලා තියෙන උපකඳු කර වැසි වනාන්තර ප්‍රදේශවල තමයි වැඩිපුරම ආවේනික ජීවි විශේෂ ප්‍රමාණය. මුළු ලෝකෙම සිංහරාජ අඩවියට පමණක් ආවේනික ජීවි ප්‍රමාණය වාර්තා වෙන්නේ මේ කලාපය තුළ. උභයජීවීන් උරග විශේෂ වැඩිපුරම ප්‍රමාණය මේ කලාපේ වාර්තා වෙනවා. ඒ වගේ සුවිශේෂී පද්ධතියක තමයි මේ හෝටලේ ඉදි කරලා ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන වනාන්තර පද්ධතිය රක්ෂිත කරන්න අවස්ථාව ලබා නොදුන්නේ යෝෂිත රාජපක්ෂ විසින්. ඒ විතරක් නෙමේ, නාවික හමුදාවේ සෙබළුන් සහ ඒ සම්පත් අවභාවිතා කරමින් මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළේ. ඒ විතරක් නෙමේ, මේ හෝටලයට පිවිසීම සඳහා ඊට අමතරව මේ කලාපේ මේ ගොංගල කඳු මුදුන දක්වා මේ පිවිසෙන්න සඳහා හේස්වත්තේ සිට මාර්ගයක් ඉදිකිරීම පවා සිද්ධ කරා. ඒ කියන්නේ මන්තිරු දෙකක් පල්ලට මාර්ගයක් ඉදිකිරීම පවා සිද්ධ කරා. වනාන්තර හරහා මේ මාර්ගය විශාල ප්‍රදේශයක් පුරා පැතිරීලා තියෙනවා. කාපට් කරපු මාර්ගයක් විදිහට ඉදි කරන්න සැලසුම් වුණා. ඊට පස්සේ මේ වන විට කොටසක් ඉදි කළා, නතර කළා දාලා තියෙනවා. ඒ අතරතුරදී අපි දන්නවා 2022 මැයි මාසේ 9 වෙනිදා අරගලයේ සිදුවෙන අවස්ථාව වෙනකොට මේ හෝටලයට ගිනි තබනවා. ඒකට ගොඩක් දෙනෙක් අහනවා මේ හෝටලයට මොකද වුනේ කියලා. මේ හෝටලයට 2022 මේ මාසේ 9 වෙනිදා ගිනි තැබීම සිදු කරනවා. ඒ ගිනි තැබීම සිදු කරාට පස්සේ මේකට වන්දි ලබා ගැනීමට මැදිහත් වෙන්නේ යෝෂිත රාජපක්ෂ නෙමේ, යෝෂිත රාජපක්ෂගේ මල්ලි තමයි මේ මැදිහත් වෙලා මේකට වන්දි ලබා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට අපිට පැහැදිලිව පේනවා මොවුන්ගේ මේ පවුලට අයිති දීපලක් විදිහට තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ මේ හෝටලයේ අදවන විට පසුගිය රජයේ නියෝජ්‍ය කතානායකයා විදිහට කටයුතු කරපු අජිත් රාජපක්ෂ විසින් මේ හෝටලේ මිලදී අරගන්නවා. ඔහු සහ ඔහුගේ සහෝදරයා විසින් තමයි මේ මිලදී අරගන්නේ. මේ ගිනි තියපු හෝටලය අදවන විට නැවත වරක් මේ හෝටලය සකස් කරලා තියෙනවා. නමුත් ගැටලුව වෙලා තියෙන්නේ මේ අක්කර 1000ක වනාන්තර භූමිය තවමත් සිංහරාජයට පැවරීම සිද්ධ කළා නැහැ. ඒ විතරක් නෙමේ, මේ හරහා ඉදි කරලා තියෙන මාර්ගය හේතුවෙන් වනාන්තර දෙකඩ වීම සිද්ධ වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් වනාන්තර පද්ධතියට හානිකර තත්වයන් ගණනාවක් උද්ගත වෙලා තියෙනවා. එහෙනම් විශේෂයෙන්ම අපි අවධානයට ලක් කරන්නේ එක පැත්තකින් යෝෂිත රාජපක්ෂ විසින් මේ සිංහරාජයට කරපු මේ විනාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒ විතරක් නෙමේ, හෝටල් ඉදිකිරීම සඳහා
රජයේ දේපල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි දන්නවා නාවික හමුදාවේ සෙබළු ඊට අමතරව ඒ නාවික හමුදාවේ සම්පත් මේ ක්‍රියාවලිය සඳහා පාවිච්චි කළා. එතකොට ඒ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න ඕනේ. අනිත් පැත්තෙන් මේ කෝටි 4ක මේ හෝටලයේ මිලදී අර ගැනීම සඳහා මුදල් ලැබුණේ කොහොමද කියන එක පිළිබඳව පරීක්ෂණයක් කරන්න ඕනේ. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි නැවත වරක් මේ වනාන්තර අක්කර 1000ක භූමි ප්‍රදේශය සිංහරාජයට පැවරීම කරන්න ඕනේ. මොකද හේතුව තමයි මේ පද්ධතිය කියලා කියන්නේ සුවිශේෂී පද්ධතියක්. එහෙම කළොත් විතරයි මේ සිංහරාජ අඩවියට සාධාරණ කිෂ්ඨ වෙන්නේ. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි මේ යෝෂිත රාජපක්ෂ ඇතුළුව මහින්ද රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඇතුළුව මේ කණ්ඩායම විසින් අපේ රටේ අනාගතයේ වෙනුවෙන් කරපු විශාල විනාශයට අවශ්‍ය කරන නිවැරදි කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාවලීන් ක්‍රියාත්මක කරන්නත් මේ තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදි අපක්ෂපාතී පර්යේෂණයක් කළා. නිවැරදි පරිදි මේ කරුණු තහවුරු කරගෙන උන්ට විරුද්ධව නීතිගත ක්‍රියාමාර්ග ගැනීම සිද්ධ කරන්න කියන එක තමයි විශේෂයෙන් අපි අවධානයට ලක් කරන්නේ.

0: නිදහස උදෙසා කාන්තාවන් අරගලයක් ආරම්භ කරනවා. එළඹෙන අයවැයේදී හෝ කාන්තා සහ ළමා සුරක්ෂිතතාවය වෙනුවෙන් දළදේශීය නිෂ්පාදනයෙන් 100%ක්වත් වෙන් කරගන්න. මෙතෙක් කල් මේ ආණ්ඩුවත් වසර දෙකක් අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. කාන්තාවන් ගැන, ළමයි ගැන මේ ඊයේ පෙරේදා ජනාධිපතිවරයා කතා කරලා ළමයින්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව. එතකොට ඒ කතා කරත් හැබැයි අයවැයෙන් ඉදිරිපත් කරන ප්‍රමාණය මේ දරුවන් ආරක්ෂා කර ගැනීම සහ කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය රඳා පවත්වා ගැනීම සඳහා 100%කටත් අඩු ප්‍රතිපාදන ප්‍රමාණයක් තමයි වෙන් කරන්නේ. එහෙම තියෙන වටපිටාවක් තුල තමයි නිදහස උදෙසා කාන්තාවන් මේ සටනක් ආරම්භ කරලා තියෙන්නේ. කාන්තාවන්ගේ සහ ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 100%ක්වත් වෙන් කරගන්න ඕන කියලා. ඉතින් අපි ආරාධනා කරනවා මේ සටනට ඔබටත් දායකත්වය සපයන්න පුළුවන්. ඉතින් සංවර්ධිත රටක ජීවත් වෙන මිනිස්සු හැටියට ළමා සහ කාන්තා ආරක්ෂාව පිළිබඳව මේ රටවල්වල තියෙන අත්දැකීම් ඔබ විඳලා ඇති. එහෙම තියෙන තැනකදී අපේ රටේ දරුවන්ට සහ කාන්තාවන්ට ආරක්ෂාව සලසා දීම සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරන්න ඔබට අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව මගහරින්න නැතුව ඒකට මැදිහත් වෙන්න කියලා අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපිට කතා කරන්න පුළුවන් මේ කාරණේ ඇතුළේම තව කතා කරන්න පුළුවන්. ආණ්ඩුවද විවිධ දේවල් මවාපාන්න උත්සාහ කළත් මාසිකව වැඩි වෙන උද්දමනය නවත්වා ගන්නට ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ. ඒකට විවිධ හේතු බලපාලා තියෙනවා. මේ IMF වැඩපිළිවෙල ඇතුලේ ඉන්න එක, ඊට පස්සේ ආණ්ඩුව බදු එකතු කරගන්න එක කඩිනම් කරලා වැඩ කරනවා කියලා කිව්වත් තවමත් ඒ වගේ වැඩ හරියට කරගන්න බැරි වෙලා තියෙන එක, මහා පරිමාණ වංචාකාරී ව්‍යාපාරිකයන්ව ආණ්ඩුවට තවමත් හසුරුවා ගන්න බැරි වෙලා තියෙන එක, ඔවුන්නේ වංචාකාරී මහා පරිමාණ වැඩ ටික ඔක්කොම ඒ විදිහටම කරගෙන යන එක ඇතුලේ රටේ පීඩිත ජනතාවට සාන සලසා දෙන්න මේ ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් 2026 අප්‍රේල්, මැයි, ජුනි, ජූලි, අගෝස්තු කියන මාස තුන තුළ උද්ධමනය වැඩි වුණේ මෙන්න මෙහෙම. අප්‍රේල් 105.4%, මැයි මාසයේ 105.5%, ජුනි මාසයේ 106.8%, ජූලි මාසයේ 107.3%, සහ අගෝස්තු මාසයේ 108%, උද්ධමනය වැඩි වෙලා තියෙනවා. එතකොට සංවර්ධන ව්‍යාපෘති අරකයි මේකයි කියලා විවෘත කරාට පෙන්නුවාට රටේ ජනතාව ජීවත් වෙන විදිහ තමයි මේ උද්ධමනයෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ මාස්පතා මේ උද්ධමනය වැඩි වෙමින් පවතින්නේ. උද්ධමනය ඉහළ යමින් පවතිනවා. දැන් අවස්තු මාසයේ 108ක් කියන්නේ උද්ධමනය සැප්තැම්බර් මාසයේ අවසාන වන විට මේ උද්ධමනය කීයකට ගිහින් තියෙයිද කියන එක පිළිබඳව අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒකට බලපාන කාරණාවන් නෝන තරම් ආණ්ඩුවට කියන්න පුළුවන්. යුද්ධය, තෙල් හිඟකම, ඔය වගේ කරුණු කාරණා ගොඩක් කියන්න පුළුවන්. අපට බාර දුන්නේ බංකොලොත් වෙච්ච රටක්, වැටිච්ච රටක්, ඉබාගාතේ ගිය රටක්, මේ වගේ කරුණු කියන්න පුළුවන්, උදාහරණ කියන්න පුළුවන්, ගැළවීමට කාරණා කියන්න පුළුවන්. හැබැයි මේ ආණ්ඩුවට, මේ පාලකයන්ට බැරි වෙලා තියෙනවා කළමනාකරණය කරගන්න මේ ප්‍රශ්න ටික. කළමනාකරණය කරගන්න බැරි මොකද අපි නිතරම කියන කාරණේ තමයි මේ යන්නේ වැරදි පාරේ, මේ යන්නේ වැරදි පාරට තීන්ත ගාගෙන. අලුතෙන් තීන්ත ගාපුවම අලුත් වගේ පේනවා. හැබැයි ඒ යන්නේ වැරදි පාරට තීන්ත ගාගෙන. ඒ නිසා තමයි අපිට අලුත් වගේ පෙනුනත් මේ කරදර කන්දරාව පිටිපස්සෙන් සංසාරය වගේ එන්නේ. ඒ නිසා මේක වෙනස් කරන්න ඕන නම් ක්‍රමය වෙනස් කරලා, අමාරුවෙන් හරි මිනිස්සු එක්ක අහුවෙලා මිනිසුන්ට ඇත්ත කියලා ක්‍රමය වෙනස් කරලා අලුත් මගකට බහින්න ඕනේ. නමුත් මේ ආණ්ඩුවට එහෙම අලුත් මගකුත් නැහැ, බහින්න උවමනාවකුත් නැහැ. අර ඉස්සෙල්ල අපි කිව්වා වගේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා, අහෝසි කරනවා, අහෝසි කරනවා කියලා කිව්වට බලය ලැබුණෙන් පස්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න උවමනාවක් නැහැ. ඒක තමයි තමන්ගේ ගැළවීම කියන තැනට පරිවර්තනය වෙලා ඉන්නේ අනුර කුමාර දිසානායක ඇතුළු මේ ආණ්ඩුව. එනිසා මේ උද්දමන කතාවේදී වුණත්, එළඹෙන අයවැයේදී වුණත් විශාල සහන ප්‍රමාණයක් දෙන කතන්දරයට අපට තවම යන්න පුළුවන් කමක් නැහැ කියන එක තමයි අපට හැඟෙන්නේ. ඒ නිසා අපි විශ්වාසය තියන් ඉන්නවා නම් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා නම් අනාගතයේ දවසක අපට මේවා සියල්ල ලැබේවි කියලා මම හිතන්නේ ඒවා එහෙම විදියටම වෙන්නේ නැහැ. මේ ආණ්ඩුවට එහෙම කරන්න හැකියාවක් ඉස්සරහදී නිර්මාණය වෙන්නේ නැහැ කියන එක පැහැදිලිව පේන්න තියෙනවා. ඒ නිසා අපට සිදු වෙනවා එළියට බහැලා අරගල කරලා අපේ අවශ්‍යතාවයන් වලට අදාළ කරන මඟ පෙන්වීම ආණ්ඩුවට කරන්න. එහෙම නැතුව මේ ආණ්ඩුව වටලා අර පරණ හොරු ටික ගේන්න කියන එක නෙමෙයි අපි කියන්නේ. ජනතාවට අවශ්‍ය කරන ජීවන පහසුව නිර්මාණය කර ගැනීම සඳහා පාරට බැහැලා මේ ආණ්ඩුවට මඟ කියන්න අපට සිද්ධ වෙනවා. මේකට උර දෙන්න කර දෙන්න ඔබට වගකීමක් තියෙනවා.
1: අද දවසේ අපි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට යන තීරණය කරේ ඉදිරි අයවැය සම්බන්ධයෙන් පහුගිය කාලේ වුන් කතා කරා යෝජනා ඉදිරිපත් කරන්න කියලා රටේ ජනතාවට තනින් තන කියනවා ඇහුණා. එනිසා අපි නිදාසා කාන්තා ව්‍යාපාරයේ විදියට අද දවසේ අපේ යෝජනා කාන්තා කටයුතු අමාත්‍යංශයට බාර දෙන්න තමයි හදන්නේ. මේකේ අපේ ප්‍රධානම යෝජනාව බවට පත් වෙන්නේ පහුගිය ඉතිහාසයේ පුරා කිසිම අවස්ථාවක පහුගිය ඉතිහාසයේ කිසිම තැනක රටේ දළදේශීය නිෂ්පාදනයෙන් 0.1%ක්වත් කාන්තා සහ ළමා කටයුතු වෙනුවෙන් වෙන් කරලා නැහැ. ඒක ඉතිහාසය පුරා බලන ඕන කෙනෙකුට ඒක සමීක්ෂණය කරගන්න පුළුවන්. ඒ නිසා පහුගිය ආසන්න අවුරුදු වල 0.0047ක් 0.051ක් 0.048ක් තමයි වෙන් කරලා තියෙන්නේ. මේ ආසන්න අවුරුදු තුනක කිව්වේ. එතකොට මේක අඩුම 0.1%කටවත් ගණන්ලා නැතුව මේ රටේ කාන්තාවන් සහ දරුවන් සම්බන්ධයෙන් වග වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. එනිසා අපේ ප්‍රධානම ඉල්ලීම බවට පත් වෙන්නේ මේ මෙවර අයවැයෙන් මේ ආණ්ඩුවට විශේෂම ඔවුන්ගේ පොරොන්දු සම්බන්ධයෙන් ඔවුන් හිතනවා නම් ඔවුන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔවුන් හිතනවා නම් මම අපි විශ්වාස කරනවා මේ 0.1% වෙන් කිරීම ඔවුන් කළ යුතුයි කියලා. මොකද පහුගිය කාලේ ඔවුන්ගේ ප්‍රධානම ශක්තිය බවට පත් වෙලා තිබුණේ එක මිටට එකතු කරපු කාන්තාව. ඔවුන් තවමත් ඒක කියනවා. ඒ කාන්තාව සම්බන්ධයෙන් වග වෙනවා කියලා කියනවා. හැබැයි අපි පහුගිය කාලේ දැක්ක කාරණයක් තමයි කාන්තාව කොමිසමට කාර්යාලයක් දෙන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. ඒක සේවක මණ්ඩලයේ දෙන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. ළමා සුරක්ෂාව සම්බන්ධයෙන් වග වෙන ළමා ආරක්ෂණ අධිකාරියේ පුරප්පාඩු තවමත් පුරවන්න පුළුවන් වෙලා නැහැ. නඩු ටික තාම අහන්න පුළුවන් වෙලා නැහැ. ඒව තවමත් තියෙන්නේ මන්දගාමීව 40,000ක විතර නඩු ප්‍රමාණයක් තියෙනවා. අඩුම පැමිණිල්ල විභාග කරපු නැති. ඒකට මේ සමස්තයට ප්‍රශ්නයක් විදියට තියෙනවා මේවට අදාළ ප්‍රතිපාදන වෙන් වෙලා නැහැ. ඒ වගේම රටේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවෝ බහුවිධ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවෝ 42.2%ක් බවට පත් වෙලා තියෙනවා. ඒකට මේ සමස්තයට හේතුව වෙන්නේ ඔවුන් වෙනුවෙන් ප්‍රතිපාදනයක් වෙන් වෙලා නැති එක ප්‍රධාන කාරණයක්. එනිසා තමයි අපි ඉල්ලන්නේ 100%ක් වෙන් කරන්න කියලා. ඒ නිසා අපේ මේ යෝජනාව ඇතුලේ අපි ඉතුරු යෝජනා විදියට අරගෙන තියෙනවා මේවේ අතුරු කාරණා විදියට අපි අරගෙන තියෙනවා. එකක් ළමා ආරක්ෂක අධිකාරිය සම්බන්ධයෙන් එහි තියෙන පුරප්පාඩු, ඒ කියන්නේ භෞතික සම්පත්, ඒ වගේම මානව සම්පත් කියන දෙපැත්තටම අදාළව ඒ පුරප්පාඩු පිරවීමට අදාළ මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න, ඒ වගේම රටේ අනාගත පරම්පරාව සම්බන්ධයෙන් ඔවුන්ගේ සුරක්ෂාව සම්බන්ධයෙන් වග වෙනවා නම් ඔවුන්ගේ මන්දපෝෂණයෙන් පෙළෙන රක්තහීනතාවයෙන් පෙළෙන දරුවෝ ඉන්න රටක් විදියට පාසල් තුල පෝෂණ මේ අධිවාහාරයක් දෙනවා. ඒ දිවාහාරයේ සියලු දරුවන්ට දෙන විදියට, ඒ වගේම සියලු පාසල් වලට කොටස් කරන්නේ නැතුව වතුකරේ පාසල්, පළාත් සභා පාසල්, ජාතික පාසල් කියලා කොටස් කරන්නේ නැතුව සියලුම පාසල් වල දරුවන්ට ඒ පෝෂණ අතිරේකය දෙන විදියට ක්‍රමවේදයක් සකස් කරන්න. ඒ වගේම මේ වෙනකොට රටේ බදු වලින් පීඩාවට පත් වෙලා ජීවත් වෙන්න බැරුව ඉන්න රටක් බවට පත් වෙච්ච අපිට ඒකෙන් ඉතාමත් බරපතල විදියට බැටකන කාන්තාව විදියට අපි ඉල්ලනවා මේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලට ගහලා තියෙන බදු ඉවත් කරන්න. ඒ බදු ඇතුලේ සනීප ආරක්ෂක තුවාවලට ඉතාමත් ඒක අසාධාරණ සහ ඒ වගේම අයුක්ත සහගත විදියට අනිත් පැත්තෙන් කාන්තාවට මේක නතර කරගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ඔවුන්ගේ ඔසප් චක්‍රය නතර කරන්න බෑ. එතකොට ඒ වගේ කාරණයකටවත් ඔවුන් බදු ගහනවා නම් ඒක අශිෂ්ටත්වයේ සංකේතයක්. ශිෂ්ට සම්පන්න රජයක් නම් මේ අශිෂ්ටත්වයේ පවත්වගෙන යන්න ඕනේ නෑ. ඒ නිසා අපි කියනවා ඔබ ශිෂ්ට සම්පන්නයි නම් අශිෂ්ට නැත්නම් මේ සනීප ආරක්ෂක තුවා මත ගහලා තියෙන බදු ඉවත් කරන්න. ඒක අපේ එක යෝජනාවක්. අනිත් පැත්තෙන් පෞගිය කාලයක් පුරා මවුන්ගේ වේදිකාවල ප්‍රධානම සටන් පාඩයක් බවට පත් වුණා සුද්‍රමූල ණය සම්බන්ධයෙන් කටයුතු කරනවා කියලා. ඒකට පනතක් ගෙනාව. ඒ පනතෙන් කම්පැනි වලට ලයිසන් එකක් දුන්නා මිනිස්සු තවදුරටත් පීඩාවට පත් කරන්න. මේ වෙද්දිත් ඔවුන්ට නඩු වැටෙනවා, ඔවුන් පීඩාවට පත් වෙනවා. ඒ නිසා අපි ඉල්ලනවා සියලුම සුද්‍රමූල ණය කපා හරින්න. මේක පොරොන්දුවක් ඔවුන්ගේත් පොරොන්දුවක් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නේ සියලු සූත්‍ර මූල්‍ය ණය කපා හරින ඒ වගේම ඒ සූත්‍ර මූල්‍ය ණය ගන්න දුප්පත් මේ රටේ සාදිශයේ බහුතරයක් දුප්පත් ජනතාව වෙනුවෙන් සහන ණය ක්‍රමවේදයක් රජය යටතේ ක්‍රියාත්මක කරන එක සහන ණය ක්‍රමවේදයක් මෙන්න මේ කියන යෝජනා අරගෙන තමයි අද දවසේ අපි කාන්තා කටයුතු අමාත්‍යංශයට යන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේ මේ යෝජනා ඉදිරිපත් කිරීමෙන් එහාට ගිහිල්ලා මේ යෝජනා යථාර්ථයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් කාන්තා ව්‍යාපාරයක් විදියට සටන් පෙරමුණ තුළ සටන් කරන්නත් බලාගෙන තමයි අද දවසේ අපි මේ යෝජනා ඔවුන්ට බාර දෙන්නේ. ඒ වගේම අපි ඔවුන්ගෙන් සාකච්ඡාවකුත් ඉල්ලනවා මේ සම්බන්ධයෙන් වැඩිදුර කතා කරන්න.

0: පසුගිය දිනක තරුණ නීතිඥ සංගමය විසින් සංවිධානය කරලා තිබුණා සමන්ත්‍රණයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ප්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද කියන එක පිළිබඳව. මෙන්න මේ සමන්ත්‍රණයේදී අදහස් දැක්වීමක් සිද්ධ කළා ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහත්තයා. ඔහු මෙහිදී යම් කතාවක් ඇතුළේ වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව පැහැදිලි කරද්දී මෙන්න මෙහෙම කතාවක් කියනවා.
1: තරුණ නීතිඥ සංගමයට ස්තුති කරන්න ඕනේ මේ වෙලාවෙත් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය පාලනය පිළිබඳව මේ කතිකාව දිගටම කරගෙන යන එක ගැන මම නුවන් බෝපගේ මහතාට මං කිව්වා මම 22 සංශෝධනය ගැන කතා කරන්නේ නැහැයි කියලා. මොකද 22 සංශෝධනය මම හිතන්නේ මේ අද දවසෙත් මේ සාකච්ඡාව අපි සංවිධානය කරලා තියෙන්නේ සමහර විට මේ 22 සංශෝධන නිසා වෙන්නේ නැති. හැබැයි 22 සංශෝධනය ගැන අධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට තව ටික කාලෙකින් යයි කියලා අපි හිතනවා. ඉතින් ඒ නිසා මම හිතනවා ඒ තීරණය ඒ පිළිබඳව තවමත් තීරණයක් අපි දන්නේ නැති නිසා 22 සංශෝධන ගැන මම කතා කරන්නේ නැහැ කියලා. හැබැයි ඒ 22 සංශෝධනෙනොත් අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම් තියෙනවා. මුලින්ම අපි මේ නව ව්‍යවස්ථාවක් ගැන ජනතාවාදී ව්‍යවස්ථාවක් ගැන දැන් අපි පහුගිය මම හිතන අවුරුදු 40කට විතර කතා කරනවා. හැම 1994 සිට මම හිතන හැම ජනාධිපතිවරයෙක්ම කතා කරලා තියෙනවා අලුත් ව්‍යවස්ථාවක් ගැන. හැබැයි අපි දකිනවා හැම අවස්ථාවෙම වෙලා තියෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න වඩා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් ඇති කරන්න මේ පොරොන්දු දුන්නට බලයට පත් වුණාම මේ 78 ව්‍යවස්ථාවේ මොනවා හරි ආකර්ෂණයක් තියෙනවා. ඉතින් ඒ ආකර්ෂණයෙන් මෙතෙක්කල් අපේ නායකයන්ට ගැලවෙන්න බැරි වෙලා තියෙනවා. 1978 ජයා ජයවර්ධන මහත්මයා නම් ඒ ව්‍යවස්ථාව ගෙනාවේ තනිකර තමුන්ගේ උවමනාවට සහ ජයා ජයවර්ධන මහත්මයා දැක්කේ ඔහුගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න පුළුවන් අර සිංගප්පූරු ක්‍රමයට රට හදන්න පුළුවන් කියලා හිතාගෙන තමයි 78 ව්‍යවස්ථාව ගෙනාවේ. නමුත් ඊට පස්සේ ආපු මම හිතන හැම ජනාධිපතිවරයෙක්ම පොරොන්දු වෙලා තියෙනවා මේක අයින් කරනවා සංශෝධනය කරනවා ප්‍රතිසංස්කරණය කරනවායි කියලා. නමුත් අදත් අපි බලන් ඉන්නවා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ කවද්ද කියලා. දැන් වර්තමාන රජය ගත්තොත් මම හිතන්නේ මේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශ තුලත් පොරොන්දුක් තියෙනවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවායි කියලා. ඉතින් අපි අර හැමදාම වගේ අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. නමුත් මට කල්පනා වෙන දේ තමයි දැන් උනත් මේ රජයත් ප්‍රමාද වැඩිදෝ කියලා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වලා දෙන්න. මොද්ද මේ රජය දැන් මේ දෙවනි වසර අවුරුද්ද ඉවර වෙගෙන යන්නේ අපිට පේන්නේ නැන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන්න උත්සාහයක් තියෙනවායි කියලා. හැබැයි අපි එකක් මතක තියාගන්න ඕනේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා නම් අපි රජෙන් ඉල්ලන්න ඕනේ මේ 22 සංශෝධන ගෙනාපු විදියට ගේන්න එපා. ඒ කියන්නේ හොර රහසේ සතියකින් දෙකකින් අපිට කියන්න එපා අන්න මේෙන් අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනල්ලයි තියෙන්නේ කියලා කියන්න එපා. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා දැනගන්න මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අයිතිය තියෙන්නේ වර්තමාන ආණ්ඩුවටවත් වර්තමාන ජනාධිපතිවරයාටවත් අධිකරණයටවත් පාර්ලිමේන්තුවටවත් නීතිඥවරුන්ටවත් විතරක් නෙවෙයි. මේ අලුත් ව්‍යවස්ථාවක් ගේනවා නම් ඒක ගේන්න අයිතිය තියෙන්න ඕනේ මේ රටේ ජනතාවට. ඒ නිසා ගේන හඳුන්වලා දෙන ව්‍යවස්ථාවක් පිළිබඳව අපිට ජනතාව හැටියට මම හිතන්නේ අපිට අයිතියක් තියෙනවා දැනගන්න. මොනවද ඔබ අදහස් කරන්නේ අලුත් ව්‍යවස්ථාව ගේනවාද? එහෙමනම් මොනවද ඒකේ ප්‍රතිපාදනය වෙන්න යන්නේ? සහ ඒ ව්‍යවස්ථාවේ ස්වરૂපය හැඩරුව ගැන දැනගත යුතුව තියෙනවා. දැනගත යුතුව විතරක් නෙවෙයි ජනතාව සහභාගී කරගෙන ඒ අදහස් ලබාගෙන හඳුන්වලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අර මේ රටේ 78 ව්‍යවස්ථාව පුරාම ඒ ඉතිහාසය පුරාම ගෙනාපු සංශෝධන ගෙනාව වගේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දිය යුතු නැහැ. ඉතින් මම කිව්වා මම 20 වෙනි සංශෝධන ගැන කතා කරන්නේ නැහැ කියලා. නමුත් මම හිතනවා අපි 78 ව්‍යවස්ථාවෙන් ඉගෙන ගන්න ඕන පාඩම් කීපයක් තියෙනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න නම්. ඒක එකක් තමයි මම හිතන්නේ අලුත් ව්‍යවස්ථාවක් මම හිතන්නේ රොහන් ඉදිරිසිංහ මහත්මයා සඳහන් කරා ඒ පිළිබඳව මේ පුද්ගල කේන්ද්‍ර කරගෙන අලුත් ව්‍යවස්ථාවක් ගෙනා යුතු නැහැ. අපි දන්නවා අපේ රටේ ඉතිහාසයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගත්තොත් පළවෙනි සංශෝධනයේ සිට සංශෝධන ගණනාවක්ම පුද්ගලයන් කේන්ද්‍ර කරගෙන එක්ක පුද්ගලයන් ඉලක්ක කරගෙන නැත්තම් පුද්ගලයන් උදෙසා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් ගෙනල්ලා තියෙන්නේ. 78 ව්‍යවස්ථාවත් එහෙමයි. 78 ව්‍යවස්ථාව ජයජයවර්ධන ජනාධිපතිවරයා ඒ ව්‍යවස්ථාව ගේනකොට ඒ ජයජයවර්ධන මහත්මයා දිහා බලාගෙන තමයි මේ ව්‍යවස්ථාව ගෙනාවේ. ජයජයවර්ධන මහත්මයාට උචිතයි හිතපු ව්‍යවස්ථාවක් තමයි ගෙනාවේ. එතකොට මෙවැනි මේ වගේ විදිහට පුද්ගල කේන්ද්‍ර කරගෙන ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ ව්‍යවස්ථා සංශෝධන වල ප්‍රශ්න තමයි ඒ පුද්ගලයන් මාරු වෙනවා. අද අපි එක සංශෝධනයක් ගේනවා පුද්ගලයේ ඉලක්ක කරගෙන. අපි උදාහරණයක් හැටියට 1978 දෙවැනි සංශෝධනය ගත්තොත් රාජදොරේ කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ වාසියට තමයි ඒ සංශෝධනය ගෙනාවේ. පළවෙනි ව්‍යවස්ථා සංශෝධනය ගත්තොත් බණ්ඩාරනායක මැතිනේව ඉලක්ක කරගත්ත සංශෝධනය. නමුත් ප්‍රශ්න තියෙන්නේ මම හිතන්නේ නව ව්‍යවස්ථාවක් හදනකොට පුද්ගල කේන්ද්‍ර කරගන්නේ නැතුව ඊට එහා ගිය මූලධර්ම කේන්ද්‍ර කරගත්ත ව්‍යවස්ථාවක් විය යුතුයි කියන එක මම අදහස් කරනවා. විශේෂයෙන්ම 78 ව්‍යවස්ථාවේ මම හිතන්නේ අපිට ඉගෙන ගන්න තියෙන පාඩම තමයි මේ 78 ව්‍යවස්ථාව අපි කවුරුත් දන්න අපි හැමෝම හැමදාමත් කතා කරන එක මේ අපි බල තුලනයක් ගැන බල බෙදීමක් ගැන separation of powers ගැන කතා කරාට 78 ව්‍යවස්ථාවේ ස්වરૂපයෙන්ම විදායකය අනෙක් සියලු ආයතන අභිභවා කටයුතු කරන විශේෂයෙන්ම පාර්ලිමේන්තුව. නමුත් විදායකයට හැකියාව තියෙනවා අධිකරණයේ අභිභවා කටයුතු කරන්න. ඉතින් නව ව්‍යවස්ථාවක් ගේනකොට මම හිතන්නේ අපි කල්පනා කරන්න වෙනවා කොහොමද මේ ආයතන තුන අතර බැලන්ස් එකක් සංවර්ධනයක් හා තුලනයක් පවත්වන්නේ කොහොමද කියන එක මම හිතන්නේ ඉතාමත් වැදගත් වෙනවා. එහෙම නැත්නම් අපි දන්නවා අපේ 78 පාර්ලිමේන්තු 78 නෙවෙයි ඉරත් ඉස්සෙල්ලා පවා පාර්ලිමේන්තු ඉතිහාසය ගත්තොත් විශේෂයෙන්ම පවතින රජයට විශාල බහුතරයක් තියෙනකොට පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත් වෙනවා. පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත් වෙනවා. විධායකය ඉදිරිපත් කරන්නේ මොනවද? පාර්ලිමේන්තුව ඒක අනුමත කරනවා. ඉතින් මම හිතන්නේ අපි නව ව්‍යවස්ථාවක් ගේනවා නම් බලන්න ඕනේ කොහොමද මේ ආයතන තුන අතර බැලන්ස් එකක් පවත්වාගෙන යන්නේ කියලා. එතකොට හැබැයි අර මම කලින් කිව්වා වගේ මම හිතන්නේ ඒක ලේසි නෑ. මොකද මම හිතන්නේ විධායකය ලේසියෙන් කැමති වෙයි කියලා තමුන්ගේ බලය අතරින්. ජෙෆ්රි අලගරත්න මහත්මයා සඳහන් කරා 2000 ව්‍යවස්ථාව ගැන මම හිතන්නේ ගොඩක් අය දන්නේ නැති කාරණයක් තමයි 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනල් ගේන ගෙනාපු ඒ අවසන් අධියරේදී එවකට හිටපු විධායක ජනාධිපතිනිය එකඟ වෙලා තිබුණා ඒ විධායක ජනාධිපති ධූරයේ වහාම අහෝසි කරන්න. නමුත් ඒක එහෙම එකඟ වෙලා තිබියදී තමයි විපක්ෂ එක්සත් ජාතික පක්ෂය ඒ ව්‍යවස්ථාව සම්මත කරන එක කඩාකප්පල් කරේ. එතකොට වර්තමාන විධායකයයි අනාගතයේ විධායකයට එළඹෙන්න බලාපොරොත්තු වෙන අයයි කැමති වෙන්නේ බොහෝ විට මේ විධායකයේ බලය අඩු කරන්න. දෙවැනි කාරණාව තමයි මම කල්පනා කරේ අපි අපේම ශේෂ්ත්‍රේ අධිකරණය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ කළ යුතුද කියන ප්‍රශ්න එනවා මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුල. එකක් තමයි මම හිතන්නේ අපි මේ අධිකරණය අපි හැමදාමත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරනවා. හැබැයි මම දැන් හිතනවා අධිකරණය ස්වාධීන වෙලා විතරක් මදි කියලා. අධිකරණය accountable වෙන්නත් ඕනේ. වගකිව යුතු වගවිය යුතු අධිකරණයක් බවටත් පත් කරන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් ඇන් අකවුන්ටබල් ජුඩිෂරි එකක් අධිකරණයක් අපිට අවශ්‍යයි. එතකොට එහෙමනම් කොහොමද අපි මේ වගවිය යුතු අධිකරණයක් පිහිටවන්නේ? මොකද අපි දන්නවා පාර්ලිමේන්තුව නම් ජනාධිපතිවරයා නම් අඩු ගානේ අවුරුදු 6කට සැරයක් ජනතාවට ඡන්දෙන් පරද්දන්න පුළුවන්. නමුත් කොහොමද අපි වග බලා ගන්නෙ අධිකරණයක් ස්වාධීනව කටයුතු කරනවා වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරිච්ච තමුන්ගේ කාර්ය ඒ ආකාරයෙන් සිදු කරනවායි කියලා. ඉතින් මේ පිළිබඳව අපි මම හිතන්නේ කල්පනා කරන්න ඕනේ. මම හිතන්නේ ඒකේ එක පියවරක් හැටියට මම හිතන්නේ මේ අධිකරණයට අපහාස කිරීමේ නීතිය වෙනස් වෙන්න ඕනේ. මෙතන ඉන්න සමහර අය දන්නේ නැතුව ඇති, සමහර දන්නවත් ඇති. එක එක්සත් රාජධානීක උසාවියක උලඟ අහලා තියෙනවා ඩෙනින් සාමිවරය ගැන. ඒ ඩෙනින් සාමිවරයා එක නඩුවක් අහනකොට එක්තරා කාන්තාවක් ඒ විනිශ්චකාරවරයාත් එක්ක තරහ ගිහින් විනිශ්චකාරවරයාට බේසෙට ලොකු විශාල පොතකින් ගැහුවා විනිශ්චකාරවරයාට. ඒක සමහරුන්ට අවශ්‍ය වුණා ඒ කාන්තාවට දඬුවම් කරන්න අධිකරණයට අපහාස කරාට. නමුත් ඩෙනින් සාමිවරයා ඒක ගණන් ගත්තේ නැහැ. ඒ තමුන්ගේ කටයුතු කරගෙන ගියා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි අධිකරණයට අපහාස කිරීමේ නීතිය ගැන ආයේ හිතලා බලන්න ඕනේ. මම කියන්නේ අධිකරණයට අපහාස කිරීමේ නීතිය අවශ්‍ය නැහැ කියලා. අවශ්‍යයි. නමුත් ඒ අධිකරණයට අපහාස කිරීමේ නීතියේ සීමාවන් තියෙන්න ඕනේ. සාධාරණ විවේචන අධිකරණයේ කටයුතු පිළිබඳ කරන සාධාරණ විවේචන සහ ඒ පිළිබඳව සාකච්ඡා කරන කිරීමේ හැකියාව අපි ප්‍රවර්ධනය කරන්න ඕනේ. ඇත්තටම අපි අපේ ශාස්ත්‍ර තුල අපේ විශ්වවිද්‍යාල තුල අපි දිරිගන්වන්න ඕනේ අධිකරණයේ තීන්දුව අරගෙන අධිකරණයේ ක්‍රියාකලාපය ගැන ඒක හරිද වැරදිද කියන ඒවා විවේචනය කරන්න. මම හිතන්නේ මේ රටේ විනිශ්චයකාරවරු බහුතරයක් ඒකට විරුද්ධ වෙයි කියලා. මම හිතන්නේ මේ විනිශ්චයකාරවරුන්ට වැදගත් වෙයි ඒ විවේචන වලට සවන් දෙන එක. ඉතින් ඒ නිසා මම හිතනවා මේ අධිකරණයට අපහාස කිරීම ගැන අපි හිතන දේ අපේ නීතියේ තියෙන දේ වෙනස් වෙන්න ඕනේ කියලා. දෙවනුව මම විශ්වාස කරන දේ තමයි මේ මූලික අයිතිවාසිකම් පිළිබඳව අධිකරණ බලය. එක පැත්තකින් මූලික අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරන්න ඕනේ කියන එක, ඒ ගැන සාකච්ඡාවක් තියෙනවා. සමහරු විශ්වාස කරන මේ ආර්ථික සමාජීය අයිතීන් මූලික අයිතිවාසිකම් ලෙස අලුත් අයිතිවාසිකම් ගැබ් වෙන්න ඕනේ නැහැයි කියලා මම හිතන්නේ. දකුණු අප්‍රිකාවේ ආකාරයට ආර්ථික සමාජීය අයිතීන් සංස්කෘතික අයිතීන් දැනට තියෙනවට වැඩිය ප්‍රවර්ධනය වෙන්න ඕනේ කියන එක. නමුත් දෙවනුව මූලික අයිතිවාසිකම් විභාග කරන අධිකරණය වෙනස් වෙන්න විය යුතු නැද්ද කියන කාරණාව. ඒකනේ අපි දන්නවා වද හිංසාව ගත්තොත් වද හිංසාවට පාත්‍ර වෙච්ච පුද්ගලෙක් හම්බන්තොට පොලිසියෙන් පහර දීපු මිනිස්සෙක්ට කොළඹ එන්න වෙනවා. කොළඹ උසාවියට ඇවිල්ලා මූලික අයිතිවාසිකම් නඩුවක් වද හිංසාව සම්බන්ධයෙන් පවරන්න වෙනවා. ඒකත් කරන්න ඕනේ මාසයක් ඇතුළත. එතකොට මේ මූලික අයිතිවාසිකම් පිළිබඳව අධිකරණ බලය ඊට වඩා පහළ අධිකරණ වලට ගෙන යා යුතුයි කියන මතේ මම ඉන්නවා. මම සම්පූර්ණ එකඟ වෙනවා ජෙෆ්රි අලගරත්න මහත්මයා කියපු කාරණාව ගැන. අධිකරණ සේවා කොමිසම පහළ අධිකරණ වල විනය පාලනය, සමහර රටවල් වල අධිකරණ සේවා කොමිසම විනිශ්චකාරවරුන්ගෙන් විතරක් සමන්විත වෙන්නේ නැහැ. සිවිල් සමාජයේ නියෝජිතයන්, එහෙම නැත්නම් වෙන ශාස්ත්‍රවල නියෝජිතයන්ොත් අධිකරණ සේවා කොමිසමේ සිටිනවා. මම හිතන්නේ අපි අධිකරණ සේවා කොමිසමේ සංයුතියත් ගැනත් කල්පනා කරන්න වෙනවා. ඊගාවට අපි කොහොමද මේ අදාර විනිශ්චකාරවරුන්ගේ වගවීම තවත් තහවුරු කරන්නේ? ඒකට මටත් එකපාරින්ම නිශ්චිත දෙයක් මතක් වෙන්නේ නැහැ. නමුත් මම හිතනවා අපිට හැකියාව තියෙන්න ඕනේ විනිශ්චය අධිකරණයේ තීන්දුව පිළිබඳව විවේචනාත්මකව ප්‍රශ්න කරන්න මීට වඩා නිදහසක් තියෙන්න ඕනේ අධිකරණයේ ක්‍රියාකලාපය ගැන. ඒක මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවට තිබිය යුතු අයිතියක්. මම හිතන්නේ අපි කතා කරනවා නම් මේ චෙක්ස් ඇන්ඩ් බැලන්සස් ගැන, සංවර්ණයන් හා තුලනයන් ගැන, මම හිතන්නේ ඒක ඒ කාරණාවත් වැදගත් වෙනවා. අධිකරණය පිළිබඳ අනෙක් කාරණාව තමයි මෙතෙක් කල් පහුගිය අවුරුදු ගානටම 1978 සිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණ බලය සතු වෙලා තියෙන ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨ අධිකරණය තමයි මේ රට ඉහළම අධිකරණය. ඒ අධිකරණයමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණ බලය, පනත් කෙටුම්පත් ගැන අධිකරණ බලය ඔක්කොම ක්‍රියාත්මක කරන්නේ. මේක වෙනස් වෙන්න ඕනේ. 1972 ව්‍යවස්ථාව වෙති බාකාරයට ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණ බලය වෙනම අධිකරණයකට පැවරිය යුතුද, කොන්ස්ටිටියුෂනල් කෝට් එකක් තිබිය යුතුද කියන කාරණාව. ඒක තුලින් සමහර විට ඒ කොන්ස්ටිටියුෂනල් කෝට් එකේ ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ නීතිඥයන් නොවන විනිශ්චකාරවරුන්වත් පත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක මම දන්නේ නීතිඥවරු ගොඩක් එකඟ වෙයිද කියලා. නමුත් මම හිතනවා ඒ කොන්ස්ටිටියුෂනල් කෝට් එක මීට වඩා බ්‍රෝඩ් බේස් වෙන්න ඕනේ කියලා. සමහර රටවල් වල අද මේ වෙනකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණ ඒ ආකාරයෙන් වෙනස් වෙලා තියෙනවා. එතකොට මේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ තියෙන මම හිතන නව ව්‍යවස්ථාවක් ගැන බලනවා නම් ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් ගැනත් අපි කල්පනා කරන්න ඕනේ. නිශ්චිත කාල වකවානුවකට පත් වෙන විනිශ්චකාරවරු. මේක අලුත් අත්දැකීමක් නෙවෙයි ලංකාවට. 1972 ව්‍යවස්ථාව යටතේ මෙවැනි අධිකරණයක් පැවතුණා. ඊගාවට මේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදීත් මම හිතන්නේ වැදගත් වෙනවා. අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හිටපු කාලේ එතුමා පත් කරා කමිටුවක් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්නේ කියලා. තනිකර නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක්. අපි දන්නේ වර්තමාන රජය තවමත් අපි දන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදනවද කොහොමද කියලා දන්නේ. නමුත් මේ කරන දෙයක් මං හිතන්නේ ප්‍රමාණවත්ව විනිවිද භාවයකින් කරන්න ඕනේ. එක දෙවෙනි එක මේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදනවා නම් ඒක මේ මන්ත්‍රීවරුන්ට නීතිඥවරුන්ට විතරක් සීමා වෙලා මේ ව්‍යවස්ථාව සෑදීමේ ක්‍රියාදාමය නොවිය යුතුයි. අපි දන්නවා ඇමරිකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පිළිබඳව විවේචන තියෙනවා. නමුත් ඇමරිකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අවුරුදු 200ක විතර කල් පවතින එක හේතුවක් තමයි ඒ ව්‍යවස්ථාව සෑදීමේ ක්‍රියාදාමය තුළ විශාල පිරිසක් දායක වෙච්ච නිසා සහ විවිධ අදහස් සලකලා බලපු නිසා තමයි ඒ ඇමරිකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මෙච්චර කාලයක් කල් පවතින ව්‍යවස්ථාවක් බවට පත් වුණේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ නව ව්‍යවස්ථාවක් හදනවා නම් ඒ ගැනත් අපි හිතන්න ඕනේ. අවසාන වශයෙන් මගේ අදහස මම ගාර් කියපු පළවෙනි එකත් එක්කම අන්තර්ගත වෙලා තියෙන එක ඒ තමයි අපි මේ හැම වෙලේම අපිට පුරුද්දක් හැටියට අපේ ඡන්දදායකයෝ අපේ පුරවැසියෝ අපි හැමෝම අපි මේ ගැලවුම් කාර්යයක හොයාගෙන යනවා. අහවලාපත් වෙනකොට එයා ඔහු තමයි මේ රට ගලවගන්නේ. ඊගාවට අපි තව ඔහු ගැන අපි කම්පා වෙනකොට කලකිරෙනකොට අපි තව ගැලුම් කාර්යයක පස්සෙන් යනවා. මම හිතන්නේ මේ ගැලුම් කාර්යයන්ව හොයාගෙන යනවට වැඩිය මේ ආයතන ශක්තිමත් කරන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒක විධායකයටත් අදාළයි, ව්‍යවස්ථාදායකටත් අදාළයි, අධිකරණයටත් අදාළයි. අපි තනි පුද්ගලයන් මත මේ ගැලුම් කාර්යයන්ව හොයාගෙන ගිහින් මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අපි 2022 කතා කරේ සිස්ටම් චේන්ජ් එකක් ගැන, ක්‍රමයේ වෙනසක් ගැන. ඒ ක්‍රමයේ වෙනස එක පුද්ගලයෙක් දෙන්නෙක්ව වෙනස් කරලා නෙවෙයි මේ දේ කරන්න ඕනේ. ඉතින් මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදන කොටත් මං හිතන්නේ අපි ඒක මතක තියාගන්න ඕනේ. මේ ආයතන ශක්තිමත් කරන එක, ඒ ආයතනවල වගවීම ශක්තිමත් කරන එක. මේක අපි මෙහෙම හිතුවොත් මේක හැම ආයතනයකටම අදාළයි. අධිකරණයට අදාළයි, විධායක ව්‍යවස්ථාදායක අල්ලස් කොමිසමකටත් අදාළයි, පොලිසියටත් අදාළයි. අපි මේ තනි පුද්ගලයන් මත යැපිලා මෙයා මේ පුද්ගලයා හිටියොත් මේ ඔක්කොම හැදෙනවයි කියන විශ්වාසයෙන් හිටියොත් මම හිතන්නේ මේ රටේ ශක්තිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරගන්න බෑ. මේ රටට ශක්තිමත් ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරගන්න නම් මම විශ්වාස කරන දේ තමයි මේ ආයතන කේන්ද්‍ර කරගෙන මේ ආයතන ශක්තිමත් කරන එක මූලධර්ම මත පදනම් වෙච්ච ව්‍යවස්ථාවක් අපි බිහි කරන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් බහුගිය කාලේ අපි මේ 22 වෙනි සංශෝධනය ගැනත් අපේ ස්ථාවරය 22 වෙනි සංශෝධනය ගැන විතරක් නෙවෙයි හැම අවස්ථාවෙම අපේ ස්ථාවරය වෙලා තියෙන්නේ මම හිතන්නේ බොහෝ විට තරුණ නීතිඥ සංගමේ ස්ථාවරය වෙලා තියෙන්නේ හැම වෙලේම ඒ මූලධර්ම මත ප්‍රතිපත්ති මත කේන්ද්‍ර කරගත්ත එකක්. ඉතින් මම නැවතත් ඔබ ස්තුති කරනවා මේ සාකච්ඡාව මට කතා කරන්න ආරාධනා කරපු එක. නමුත් මම හිතන්නේ මේක එක වෙලාවක අපිට මතක් වෙන එකක් තමයි මේක කවද අපි හැමදාම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි හැමදාම ඇවිත් අපි මේ වගේ කතා කරනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාවාදී එහෙම. තව අවුල් කාලයක් යනකොට අපේ බලාපොරොත්තු සුන් වෙනවා. ඉතින් අපි හිතන්න ඕනේ කොහොමද මේ මේක අනිත් එක තමයි කොහොමද මේක අපි ජනතාව අතරට ගෙනියන්නේ කියලා. අපි කොහොමද ජනතාවට පෙන්වන්නේ ඇයි මේ අධිකරණයේ ස්වාධීනත්වය වගේ එකක් ඇයි ජනතාවට වැදගත් වෙන්නේ? මේ බොහෝ අය හිතනවා අපිට මේක අදාළ නැහැ කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධිකරණයේ ස්වාධීනත්වය සාමාන්‍ය ජනතාවට කොහොමද වැදගත් වෙන්නේ කියන එක. ඒකත් මම හිතන්නේ අපිට පුළුවන් අපි උත්සාහ කරන්න ඕනේ මේ රටේ පුරවැසියන් අවබෝධ කරගන්න එක. මේ අධිකරණයේ ස්වාධීනත්වය කියන එක නීති ආධිපත්‍ය කියන එක නීතිඥවරුන්ගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. ඒක මේ රටේ හැම පුරවැසියෙක්ගේම ප්‍රශ්නයක් කියන එක ඒක අපි ඒ අවබෝධය ලබා දෙන්න උත්සාහ කරන්න ඕනේ. ස්තුතියි.

පැහැදිලිවම මේ කතාව සත්‍යයක්. ඒකට හේතුව තමයි දැන් මේ වගේ බරපතල වෙනස් වීමක් කරනවා නම් ඒක සිද්ධ කරන්න ඕනේ බලය ලැබුණු විගසම. මොකද ජනතාවත් විශ්වාසය තබන්නේ තමන්ට ඉදිරිපත් කරපු පොරොන්දු වලදී ඉතාම ඉක්මනට දේවල් ඉදිරිපත් කරාවි කියලා. එතකොට මේ මේ මේ බලය ලබාගෙන වෙන අලුත් ව්‍යවස්ථාවක් ගේන්න බලය ලබාගෙන දැන් කාලයක් ගත වෙලා වසර දෙකක් ගත වෙලා ගියයින් පස්සේ මේ ආණ්ඩුවට එරෙහිව ජනතාවගේ විරෝධයන් උස්සන්න වෙමින් වර්ධනය වෙමින් පවතින මෙහතක අර බිඳුවට වැටිලා හිටපු විපක්ෂය සහ අනෙකුත් බලවේග, දූෂිත බලවේග සහ බෙදුම්වාදී බලවේග නැවත යම් ප්‍රමාණයකට මේ ආණ්ඩුවේම වැරදි නිසා හිස ඔස්සන මොහොතේදී මෙවැනි ව්‍යාපෘතියකට අත ගහන්න පුළුවන්ද, ඒක සාර්ථක කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමයි නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා කියන එක දවසින් දෙකකින් කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. මේක මුලදිම පටන් ගත්තේ නැත්නම් වසර පහක් යනකොට, මොකද ආණ්ඩුවකට බලය ලැබෙන්නේ වසර පහකට. මේ වසර පහ ඇතුළත තුල තමයි යොක් කරන්න ඕනේ. දැන් වසර දෙකකුත් ගත වෙලා තියෙන මොහොතේ මේ වැඩේ පටන් ගන්නවා නම් අවසානයේ සිද්ධ වෙන්නේ මේ වැඩේ අතරමඟ නවතින එකයි. එහෙමනම් ජනතාවගේ විරෝධය මත ඒකට ජනතාවගේ හොඳ ප්‍රතිචාරයක් නොලැබෙන්න ඉඩ තියෙනවා. එතකොට මේ මොහොත වන විටත් මේ ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙලක ඉන්නවද කියන ප්‍රශ්නය අහන ගමන්ම දිලිප සාලිය පිරිස් මහත්මයා වෙනත් කතාවක් කියනවා. ඒක තමයි මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආව වගේ හොර රහසේ අරගෙන එන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ ආණ්ඩුව හිතාගෙන ඉන්නවා නම් තමන්ට 159 පාර්ලිමේන්තුවේ ආසන තියෙනවා, ඒක පාවිච්චි කරලා මේ ඕනම මගුලක් JR වගේ කරනවා කියලා. මේකෙදි ඒක එහෙම සෙල්ලම් කරන්න පුළුවන් ගේමක් නෙමෙයි කියන එක තමයි මෙතනදී මේ කියන්නේ. ඒකට හේතුව තමයි 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේට විරෝධතාවයන් දක්වමින් ආණ්ඩුවට කැමති ආකාරයට වැඩි කරගන්න ජනතාව ඉඩෑරියත්, හැබැයි අලුත් ව්‍යවස්ථාවකදී එහෙම සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැහැ. තමන්ගේ පාර්ලිමේන්තුවේ ආසන 159 සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැහැ. 2 කෝටියක් වෙච්ච ජනතාව එක්ක තමයි සෙල්ලම් කරන්න වෙන්නේ. 2 කෝටියක් වෙච්ච ජනතාව එක්ක සෙල්ලම් කරද්දී පාර්ලිමේන්තුවේ ආසන 159 ඉතාම පොඩි. අන්න ඒක මේ ආණ්ඩුව තේරුම් ගත්තා නම් මේ ආණ්ඩුවට 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න හැකියාවක් නැහැ කියන එක තේරුම් ගන්න ඕන මේ තියෙන කාලයත් එක්ක. ඒ කෙසේ වෙතත් මේ ආණ්ඩුවට එහෙම උවමනාවක් නැහැ. ඒක සත්‍යයි, ස්ථිරයි. ඒකට හේතුව තමයි තවදුරටත් JR විසින් නිර්මාණය කරන ලද මේ තනි පුද්ගල කේන්ද්‍රීය බලයක් සහිත මේ ව්‍යවස්ථාව තමයි මේ ආණ්ඩුව ඉස්සරහට අරන් යන්න කැමති. ඒකට හේතුව අනුර කුමාර දිසානායකව චූඩමාණික්කේ වගේ මුදුනේ තියලා පෙන්න ඒක චූන් කර කර ඉස්සරහට යන්න තමයි මේ ආණ්ඩුව කැමති. මොකද ඊ අනුරට යටින් ඉන්න ඔක්කොම අපි තේරෙන භාෂාවෙන් කියනවා හාල් කෑලි. ඒ නිසා මේ හාල් කෑලි ප්‍රදර්ශනය කරන්න විදිහක් නැහැ. එකම චූඩමාණික්කයයි තියෙන්නේ, ඒ තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා. මේ මිනිස්සයා නැත්තම් මේ ආණ්ඩුවට ගමනක් නැහැ කියන එක මේ ආණ්ඩුව තේරුම් අරගෙන තියෙන්නේ. ඉතින් JR හදලා දුන්නු ව්‍යවස්ථාවේ පිහිටම තමයි මේකට තියෙන්නේ. ඒ කියන්නේ විධායක ජනාධිපති බලය, මේ විධායක ජනාධිපති බලය තියෙනකන් තමයි මේ ආණ්ඩුවටත් ඉදිරි ගමනක් තියෙන්නේ කියන එක ඔවුන් දැන් විශ්වාස කරන්න පටන් අරන් තියෙනවා. වගේම ඒක තමයි තමන්ගේ එකම ගැලවිජ්ජාව කියන එක විශ්වාස කරන්නත් පටන් අරගෙන තියෙනවා. ඒ නිසා තමයි මේ කාරණාව තවදුරටත් 2029 ජනාධිපතිවරණයක් පිළිබඳව සාකච්ඡාව අකුලල දාන්න තිබ්බා. මේ ව්‍යවස්ථාවක් පිළිබඳ කාරණය මේ ජයග්‍රහණයන් එක්කම එළියට ආවනම්. හැබැයි දැන් මේ ආණ්ඩුව මේ අලුතෙන් වසර දෙකයි රටට සුබයි වගේ කතන්දර කියාගෙන ජනාධිපතිවරයාව පෙරට දාගෙන යන ගමන මේ ඉදිරි කැම්පේන් එක, ඉදිරි ජනාධිපතිවරණ කැම්පේන් එක එතනින් වෙන එකක් නෙමෙයි. මේ ඉදිරි ජනාධිපතිවරණ කැම්පේන් එක තමයි මේ පටන් ගන්න තියෙන්නේ. ඔබට මතකනම් NPP එක මේ ජනාධිපතිවරණ කැම්පේන් එක පසුගිය ජනාධිපතිවරණ කැම්පේන් එක පටන් ගත්තේ වසර 3-4 ඉස්සෙල්ලා. අන්න ඒ වැඩේම තමයි මේ අද කරගෙන ඉන්නේ. මේ එකම චූඩමාණික්කය මිනිසුන්ට පෙන්නමින්, මිනිසුන්ගේ මේ ඇස්කම් අන්ධ කරමින් මේ ඉස්සරහට යන ගමනක් තියෙන්නේ. 2029 ජනාධිපති සටන තමයි දැන් අනුර කුමාර දිසානායක සූදානම් වෙමින් ඉන්නේ. ඒ සටන ඇතුලේ අර ආණ්ඩුව, පැරණි ආණ්ඩු විවේචනාත්මකව ගෙනාපු ව්‍යාපෘති සියල්ල අපි හොඳ නිසා හොඳයි කියන ප්‍රතිපත්තිය ඇතුලේ
දැන් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. මේ ඊයේ පෙරේද ආරම්භ කරපු මේ අර වැව් ජලය මත සූර්ය පැනල් හයි කරලා ජලවිදුලිය මේ විදුලි බලය ලබා ගැනීමේ ව්‍යාපෘතිය මේක 2023 දී ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉතාමත් නිර්ලජ්ජිත ලෙස විවේචනය කරපු ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතිය ඒ විදිහටම ඔවුන් විසින් නිමාවටපත් කරලා ඊයේ ජනාධිපතිවරයා විසින් ආරම්භ කරනු ලැබුවා. එතකොට දැන් අපි හොඳ නිසා ඕනම ජඩ වැඩක් හොඳයි කියන තැනට

ඇතුළේ තියෙන නොපෙනෙන දේශපාලන කතාව. ඉතින් මෙන්න මේ කතන්දර ඔක්කොම අස්සේ ජනතාව සිහි බුද්ධිමත් වෙන්න ඕනේ, මේවා තේරුම් ගන්න. නැත්තම් රැවටීමේ නිමක් නැතුව රැවටෙන්නට සිද්ධ වෙනවා.

0: හර්ෂ, අපි මේක තවත් අරට හංගන් ඉන්න එක තේරුමක් නෑ. අපි මේක යට කියමු.
1: මං කල්පනා කරේ කොහොමද මේක තාර කියන්නේ කියලා. කිව්වත් යම කොම් බාරගනීද?
2: මෙච්චර දෙයක් මගෙන් හැංගුවේ. ඇයි විමංසා? ඇයි?

0: சொல்லணும்னா அது நீ வாடுது.
1: ஓ, ஏ நைட் அது டே ஆஃப் எக்கு මම වෝඩ් එකෙන් ඔයාගේ සීටි ස්කෑන් එක ට්‍රේස් කරගත්ත ගමන් තමයි ඔයාට වට්ස්ඇප් කළේ. ඔයාගේ ලං කැන්සර් එක ඔපරේට් කරන්න බැරි තරම් දුරට ස්ප්‍රෙඩ් වෙලා. හර්ෂ, අපි මේක තවත් අරට හංගන් ඉන්න එක තේරුමක් නෑ. අපි මේක යාට කියමු.
0: මම් පුළුවන් තරන් ට්‍රයි කර මගේ උදව් නැතුව ජීවත් වෙන්න තරව පුරුදු කරන්නේ.

0: පෙරටුගාමි සමාජවාදී පක්ෂය සම්මන්ත්‍රණ මාරාවක් ආරම්භ කරලා තියෙනවා ජේ.ආර්.ගේ පඩංගුවට තවත් අණ්ඩක් කියලා. ජේ.ආර්.ගේ පඩංගුවට තවත් අණ්ඩක් කියන මේ සම්මන්ත්‍රණය තුලදී කතා කරන්නේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ හරහා ආණ්ඩුව කොහටද යන්න උත්සාහ කරන්නේ කියන එක පිළිබඳව. සහ මේ ආණ්ඩුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනීමට උවමනාවක් තියෙනවද කියන එක පිළිබඳව. එතෙන් අද වැඩසටහන තුල අපි මේ කාරණා පෙළගස්වනු ලැබුවේ මෙන්න මේ කරුණ අවසන් කරන්න. ඒ තමයි මේ ආණ්ඩුවට තවදුරටත් සුජාතභාවයක් හැකියාවක් තියෙනවද? ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවම අණ්ඩදදා අරගෙන යන්න කියන එක පෙන්වා දෙන්න. ඉතින් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික චමීර කොස්වත් මේ සම්මන්ත්‍රණයේ පළමුණු සම්මන්ත්‍රණයට දායකත්වය සපයනවා, ප්‍රධාන දේශනය කරනවා. දැන් අපි දේශපාලනික වශයෙන් ඔබගේ අවධානය ඒ වෙත යොමු කරන්න සූදානම්.
1: පුනරුදය කියන නිරුක්තිය ටර්ම් එක දේශපාලන භාෂාවට ආවේ ලංකාවේ බොහෝ දෙනා හිතන් ඉන්නවා වගේ ජාතික ජනබලවේගයේ ප්‍රචාරක සටන් පාඨයක් විදිහට නෙමෙයි. මේ ලිබරල් සාකච්ඡාව තමයි පුනරුදය බවට පත් වුනේ. අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡාව, මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡාව, පුද්ගල නිදහස පිළිබඳ සාකච්ඡාව. එනිසා මෙතන පන්ති ආධිපත්‍ය අත්පත් කරගත්ත ධනපති පන්ති වැඩව සම්මතනෝ මතිකත්ව බිඳ වැටිලා මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡාවම කඩතුරාවක් බවට පත් කරා. ඒ සමාජය ඇතුළේ තිබුණු පන්තිමේ විෂමතාවයන්ගේ කැතපුණු වහගත් යම් විදියක අපි කියන පීඩනය, ඔපීඩනය තියෙනවා, සූරාකෑම තියෙනවා. හැබැයි පීඩනයේ සූරාකෑම ඇතුලේ ධනේශ්වරය ඇතුලේදී තමන්ගේ පාලකයා කවුද කියලා තෝරගන්න ජනතාවට නිදහස තියෙනවා, අර්ථකථනය කරනවා ඡන්දවලේ. එනිසා ඒ ප්‍රජාතන්ත්‍රවාදී අසම්පූර්ණයි. ඒ අයිතිවාසිකම් නිදහස පිළිබඳ සාකච්ඡාව අසම්පූර්ණයි ඉතිහාසෙ. හැබැයි ඒ සාකච්ඡාව තමයි අයිතිවාසිකම් පිළිබඳ, ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ සමාජයේ සාක්ෂරතාවය පුළුල් කරන්නේ. එනිසා එවැනි සටන් වැදුණු සමාජයන් වල අදටත් සමාජයේ තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ, ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ශක්තිමත් කියවීමක් තිබෙනවා. අපේ වගේ සමාජවල අහිමි වෙලා තියෙන කීම පුද්ගලවාදය, තනි පුද්ගල නායකත්වය, පුද්ගලයන් මත රඳා පැවැත්ම ප්‍රතික්ෂේප කරපු පොදු සමාජීය සාමූහිකත්වය, පුද්ගලයන්ගේ කැමැත්තනෝඩින් නීතිය ව්‍යවස්ථානුකූල භාවය සාකච්ඡාවට ගනිමින් තමයි පුනරුදය නිර්මාණය වෙන්නේ ලෝක ඉතිහාසයේ. එනිසා තමන්ගේ ප්‍රචාරක කැම්පේන් එකට පුනරුදය කියලා ආඳගනිද්දී මම හිතනවා අඩුම තරම් කීම දෙනෙක් හරි මේ පුනරුදය කියන එකේ අර්ථයවත් ජාතික ජනබලවේග ආණ්ඩුව ඇතුලේ දැනන් ඉන්නේ නැති කියලා. එතකොට ආපහු මේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතයේද දිශානත වෙලා තියෙන්නේ අතීතෙට. අපේ රටේ නීති ගැන, ව්‍යවස්ථාවන් ගැන, ව්‍යවස්ථාවන් ඇතුළේ මිනිස්සුගේ අයිතිවාසිකම් සම්පූර්ණ වීම ගැන ලොකු ඉතිහාසයක් තියෙනවා. සෝල්බරි සාමි තමයි 48 ව්‍යවස්ථාව අපට හදලා දීලා. අපි නිදහස ලබද්දී අපේ ජාතියේ පියා නිදහස ලබන්න තෝරගත්තේ සාමි ආර්යාවගේ උපන්දින දවස. එදාට අපිට නිදහස. ඇත්තටම ඉන්දියාව තමයි නිදහසින් පස්සේ එරට ජනතාවගේ ව්‍යවස්ථාවක් හදන්න මම කියන්නේ ධනේශ්වර ලිබරල් සීමාවෙන් විශාල බුද්ධිමය ක්‍රියාවලියක් අරගෙන යනවා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක් අඩුවෙන් වශයෙන් 70 සමගි පෙරමුණ බලයට පත් වුණාට පස්සේ තමයි ඒ අවස්ථාව ගත්තේ නමුත් ඒ ව්‍යවස්ථාව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය හදලා 72 සම්මත කරනවා අපිට කිව්වා ඒක අපේ පළවෙනි ජනරජ ව්‍යවස්ථාව කියලා ඒකෙන් ජනතාවනේ ගොවියෝ ගොවියන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න දීවරයෝ දීවරයන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න කම්කරුවෝ තමන්ගේ කම්කරු අයිතිවාසිකම් ගැන කතා කරන්න ඒවා ජනතාව අතර නැවත සංවාදයට බඳුන් කළේ නැහැ නීති සම්පාදනය සම්බන්ධයෙන් ජන සහභාගිත්වයේ තියෙන අංශු මාත්‍රික තැන සති දෙකේ කාලයේ ඔබගේ සහෝදරයෙක් කියපු මේ 78 ව්‍යවස්ථාවේ තියෙන අර ජනරජ ව්‍යවස්ථා ඒ පරණ කට්ටිය එකතු වෙලා සම්මත කරපු ඒ කාරණේවත් තිබුණේ නැහැ ඒ කාරණේවත් තිබුණේ නැහැ එදා මේකේ ගැටුම තිබුණේ නිලධාරීන් සහ රාජ්‍ය තන්ත්‍රය අතර ඒක තමයි ඉතිහාසය 70 ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් දානවා ජයජයපත 70 ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය හදන ව්‍යවස්ථාව JR තමන්ට 6-5ක බලයක් තිබුණු පාර්ලිමේන්තුවට ගෙනලා සම්මත කරනවා මම යන්නේ මට පහසු කළා බෝපගේ දාපු අඬ බොහොමයක් කියලා 70 ව්‍යවස්ථාව ගෙද්දි මේකට කියන්නේ අර්ධ ජනාධිපති ව්‍යවස්ථාවක් අර්ධ ජනාධිපති ව්‍යවස්ථාව මේ අර්ධ ජනාධිපති ව්‍යවස්ථාව මේකට අර්ධ කිව්වට මේක කතරම් බරපතලද කිව්වොත් එහෙම අඩුම තරමේ එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව ඇතුළේ ව්‍යවස්ථා දායකේ නැත්තම් කොංග්‍රස් එකෙන් ජනාධිපතිවරයා වයින් කරලා තියෙනවා කොංග්‍රස් එකට ඇඟිලි ගහන්න බෑ කොංග්‍රස් එකට ගිහිල්ලා තමන්ගේ බලය පාවිච්චි කරලා මතය වෙනස් කරන්න බෑ අපි සාමාන්‍ය ජනතාවක් කියන්නේ ආණ්ඩුව එක දිගට නානකොට අනා ගන්නකොට ගොඩ ගන්න ජනාධිපතිට පාර්ලිමේන්තුවට යන්න පුළුවන් ඔහු ව්‍යවස්ථා දායකයට වග කියන මුදල් පිළිබඳ මුදල් අමාත්‍ය ධූරය දරන මේක එක්සත් ජනපද ව්‍යවස්ථාවටත් වඩා අන්තිම ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථාවක් 18න් වෙනස් වෙලා 18න් වෙනස් වෙලා 19න් වෙනස් වෙලා ආපහු 20න් වෙනස් වෙච්ච ව්‍යවස්ථාදායකයේ විසිරුවා හැරීමේ බලය පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා අතේ තියෙනවා දැන් වෙනස තියෙන්නේ කාලය පිළිබඳ විතරයි අපේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ සාක්ෂරතාවයේ ප්‍රශ්නේ තමයි 17 කොමිෂන් ගෙද්දී ෆයිට් කරද්දී නෑ ජනාධිපතිවරයාගේ ඒ සම්බන්ධ බලය සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනි කියලා කියන්න තරම්වත් අපේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ සාක්ෂරතාවයේ නෑ දුර්වලයි ඒ නිසා අපි ඒක එහෙම තියලා තියෙනවා ඒ නිසා දැන් අපි 70 මේ ව්‍යවස්ථාව කරපින්නගෙන යනවා 70 මෙච්චර අඬ දාලා තියෙන මේ ව්‍යවස්ථාව අපි කරපින්නගෙන යනවා මේ ව්‍යවස්ථාව හොඳ අයගේ අත්වල තියෙන්නේ ජනාධිපති ධූරය ඒ නිසා මේක ප්‍රශ්නයක් නෑ කියලා කියන්න පුළුවන් නම් ඒ මොනතරම් මුක්ත ප්‍රකාශයක්ද මා ඔබට නැවත කියනවා තල වපුරලා මිනිරි නෙලන්න බෑ මුළු මානව ඉතිහාසයක් පුද්ගල බද්ධ නායකත්වය පුද්ගලයා රජුගේ අභිමතය ඔබට දෙවි කෙනෙක් නිර්මාණය කරලා දෙනවා සියල්ල කරන්න පුළුවන්. එක හදමු එකා කිව්වේ ඒකගේ දේව බලය ඇතුලේ නැත්තේ ගැහණු පිරිමි කරන්ටයි පිරිමි ගැහණු කරන්ටයි බැරි එක විතරයි කියලා. එතරම් බලයක් අනුභවයක් දෙවි කෙනෙක් තනි ඒකාධිපතිත්වයක්. මම ප්‍රජාතන්ත්‍රවාදී ගැන මම මේකයි කියන්නේ. අපේ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ සාකච්ඡාවේ සිටපු සියලු දෙනාට මේ ප්‍රශ්නේ නැවතව දාන්න කරනවා. මුළු මානව ඉතිහාසය රාජාණ්ඩු සිට සමූහාණ්ඩු දක්වා ඉතිහාසයේ පිම්ම ගත්තේ තනි පුද්ගලයෝ නෑ. කොතරම් හොඳ පුද්ගලයෝද? ඒ තරම් හොඳ පුද්ගල නෑ. සමාජය ගෙන්නේ අවිද්‍යාවට. ඒ ඔබ යන්නේ අවිද්‍යාවට. ඒක තමයි මිත්‍යාව. විඥානවාදී නෑ. විද්‍යාව පුද්ගලයා නෙමේ ක්‍රමය. පුද්ගලයාට ඉතිලින් තිබෙන එකඟතාවය සම්මුතිය. ඉතින් කිසිම ලැජ්ජාවක් නැතු කියන හොඳ මිනිස්සු අතේ විධායක ජනාධිපති ධූරේ පවතිනවා නම් ඒක හොඳ අතට පාවිච්චි කරන්න පුළුවන්. අපිට ශිෂ්ට සමාජයක් ලැබෙයි. අපිට ශිෂ්ට මිනිස්සු ගොඩනගන්න පුළුවන් වෙයිද? අපි එහෙම හිතන තාක්ක හැතැටි මේ ව්‍යවස්ථාව මෙතරම් අත්නෝමතික බලයක් කැටි කරපු මේ ව්‍යවස්ථාව නිර්මාණය කරන්න ජයවර්ධන සිතුනේ ඔහු ආර්ථිකය තුළ කරගෙන ආපු වෙනස්කම් එක්ක. මේ සිංගප්පූරුවේ, මේ දකුණු කොරියාවේ, මේ අග්නිදිග ආසියානු රටවල් වල රාජ්‍ය බලහත්කාරයේ මත පදනම් වෙලා ආර්ථිකය ගොඩනැගීම කියන න්‍යාය අපේ සමාජයට එරෙහිව නබල් ලිබරල් ප්‍රතිසංස්කරණ කරද්දි අන්න අත්නෝමතික බලයක් ඕන වුණා. මේ අත්නෝමතික බලයයි මේක පන්තිමේ වුණා. අලුත් වෙනස්කම් ලංකාවේ ධනවාදී යන්න පුළුවන් ඒ පාරේ කියලා හිතුවා. ඒ නිසා බොහෝ දෙනෙක් මේ JR විතරක් මේක පටල ගන්නවා. අවතක කරන්න එපා. 75 ෆිලික්ස් දැස් බණ්ඩාරනායක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා කිව්වේ විවෘතාර්ථිකය ගැන පළවෙනි. ඒ නිසා අන්තිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොදු ප්‍රමුණින් ඇවිල්ලා 94 දී මේ වැඩපිළිවෙල් දෙකක් ආර්ථික කතන්දර දෙකක් නැහැ. ලංකාවේ ධනපති පන්තියට දැන් පාර තියෙන්නේ නව ලිබරල් පාර තමයි. මේවා විවෘත කරලා නේ අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනයට සමාගම් වලට එන්න දීලා ඒවල කොමිස්කාරයෝ කොටස්කාරයෝ වෙලා පැවතීම තමයි ලංකාවේ ධනපති පන්තියට තිබුණේ. එලිසා උන් නව ලිබරල් වැඩපිළිවෙල තෝරගත්තා. නව ලිබරල් ආර්ථික වෙනස්කම් ක්‍රීම සඳහා වන අත්නෝමතික බලයක් මෙවැනි ඒකාධිපති ව්‍යවස්ථාව කරගන්න ගත්තා. දැන් මෙතන මේකත් එක්ක තව ලස්සන අතුරු ප්‍රශ්නයක් පැටලෙනවා. ඒක පන්තිමය වුමනාව වෙන අතරේ JR ව්‍යවස්ථාවයි ඒ ව්‍යවස්ථාව හදලා ඒකට අඬ දදා ඉස්සරහට එනකොටයි ඒක ඇතුලේ JR සහ එක්සත් ජාතික පක්ෂයේ බලය පවත්ව ගැනීමේ වුමනාව එකට සම්බන්ධ වෙනවා. අපේ රටේ මිනිස්සුන්ට අද රනිල් වික්‍රමසිංහල නැත්තම් සජිත් ප්‍රේමදාස ඇවිල්ලා 22 සංශෝධනයට හරි විරුද්ධ වෙද්දී මේ ඉතිහාසය මතක් වෙන්න බෑ. ඉතිහාසය මතක් කළා තරුපෙන්නේ. මේ ක්‍රියාවලියම තමයි අධිකරණයට තමන්ගේ අත්නොමතික බලය පාවිච්චි කරන්න 78 ව්‍යවස්ථාවෙන් තියෙන අවස්ථාව පාවිච්චි කළා තමයි 77 සාමාන්‍ය නීතිඥවරයෙක් ලෙස කටයුතු කරමින් හිටපු තමන්ගේ මිත්‍රයා නෙවිල් සමරකෝන්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිශිෂ්ටකාරයා බවට JR ජයවර්ධන පත් කරන්නේ. මේ නෙවිල් සමරකෝන්ම තමයි පසුකාලීනව ජයාර්ථ විරුද්ධ ප්‍රධාන මානව හිමිකම් තීන්දුව ගණනාවක් දෙන්නේ. විවියන් ගුණවර්ධනගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමෙන් නඩුවේ තීන්දුව දෙන්නේ නෙවිල් සමරකෝන්. එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්බරයව විදිහට හිටපු රත්නසිරි වික්‍රමනායකගේ නඩුවේ මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව දෙන්නේ නෙවිල් සමරකෝන්. අවසානයේදී 84 ප්‍රසිද්ධ ටියුෂන් ආයතනයක කරපු කතාවක් පදනම් කරගෙන මාර්තු මාසෙ අප්‍රේල් මාසෙදි ජයාර් ජයවර්ධන ලලිත් ඇතුළත් මුදලිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභාවක් පත් කරනවා. නෙවිල් සමරකෝන්ට විරුද්ධ දෝෂාභියෝගයක් කියන ඉස්සමින් නෙවිල් සමරකෝන් එයා ප්‍රජාතන්ත්‍රවාදී අධික්‍රමයේ ස්වාධීනත්වයේ නැත්තම් ඒ වෙනුවෙන් පිළි සිටියා නෙමෙයි කියන මං කියන්නේ මෙතන දෙවනුව නිර්මාණය වෙන පන්ති ගැටුම. දෙවනුව නිර්මාණය වෙන පන්ති ගැටුම අපේ රටේ ආර්ථිකයට ධනපති පන්තියටම ඕන වෙනවා නව ලිබරල් ප්‍රතිසංස්කරණ කරද්දී අත්නොමතික බලයක්. ඒ අත්නොමතික බලය ඇතුළෙම එක කණ්ඩායම තනි මිනිහෙක් එක පක්ෂයක් පමණ ඉක්මවා ප්‍රජාතන්ත්‍රවාදී උල්ලංඝනය කරගෙන යනවා නම් සිස්ටම් එක අවුල් වෙනවා. අර ධනවාදයට එද්දී උඩින් වහගෙන නැත්තම් උඹව සූරා කරන ගමන් නේ උඹගේ ඔළුව පලන ගමන් අපි උඹලට චාන්ස් එක දීලා තියෙනවා. කවුද කලකට වතාවක් උඹලගේ පාලකයෝ කවුද කියලා උඹලාටම ගිහිල්ලා ඡන්දෙ දීලා තෝරන්න. ඔක තමයි අපිට දීලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය. මේ ක්‍රමය මේ නීතිය මේ ආර්ථිකය අපිව සූරා කරන ගමන් අපේ ඔළු පලන ගමන් අපිව මර්ධනය කරන ගමන් අපට කාලයකට වතාවක් දෙන අවස්ථාව අපි කාගේ අතින්ද මර්ධනය වෙන්න ඕනේ කියලා තීරණය කරන්න. සර්වජන ඡන්ද බලය. හැබැයි ඒක ලස්සනට තියාගන්නකම් සමාජයේ සාමකාමී ඒකේ සීමා මායිම් පණින්ද පණින්ද ග්‍රහණය වැඩි කරන්න වැඩි කරන්න ඕනවට වඩා බෙල්ල මිලකන්න මිලකන්න සමාජයේ සාමය බිඳ වැටෙනවා. අපි පන්ති වචනේ කියනවා නම් කාර්මික සාමය බිඳ වැටෙනවා. අන්න එතකොට ධනපති ක්‍රමයට හැම වෙලාවකම සිද්ධ වෙනවා නෑ මොයි වැඩේ කරගත් ජයල් ජයවර්ධන අතේරියා. මතක තියාගන්න නෙවිල් සමරකෝන්ම ජයල් ජයවර්ධනව 84 වෙද්දී අතේරියා. දෝෂාභියෝගෙන් ඔහු ඉවත් කරන්න බැරුව ගියා. ඔහු 65 අවසන් වෙලා බැහැර ගියා. ජයවර්ධන ඉවත් කරලා 94 චන්ද්‍රිකාව බලයට ගෙද්දි මේ පන්ති මේ ඌමනාව ඒ විදිහටම වැඩ කරා. චන්ද්‍රිකා ආවේ විදායක ජනාධිපති ධුරය අවශ්‍ය කරනවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදී විදිහට කප්පරම් බලවෘත්ති දීලා ජාතික ප්‍රශ්නේ තව කලාප ගොඩක ප්‍රශ්න තිබුණා. හැබැයි චන්ද්‍රිකා එහෙම කළේ නැහැ. චන්ද්‍රිකා එහෙම කරන්න හදපු උත්සාහයන් ඇතුළේ ආපහු චන්ද්‍රිකාට තිබුණ මොකක්ද? තමන්ගේ බලය අකණ්ඩ කරගැනීම වුණා. චන්ද්‍රිකා අනු නමේදී එවක හිටපු අග්‍රවිශ්වකාරවරයාගේ දුර කාලය වැඩි කරන්න ජේ.එෆ්.සොයිසාගේ දුර කාලය වැඩි කරන්න සංශෝධනයක් ගේන්න හැදුවා. එදා අධිකරණයට මතුණු ප්‍රධානම තර්කය තමයි දුර කාලය අඩු කරන්න හරි වැඩි කරන්න හරි ගේන යෝජනාවක් දුරේ සිටින විනිශ්චයකාරවරුන්ට ලබා දෙන අල්ලසක්. චන්ද්‍රිකාට හැයෙන් පහ තිබුණේ. චන්ද්‍රිකා ඒ වෙලාවේ අර්බුද ගොඩක් මැද හිටපු ආණ්ඩුවක්. ඒ වෙලාවේ ලංකාවේ ධනවාදයට එහෙම යන්න බෑ. ඒ නිසා සාර්ථකයි වැඩේ අකුල ගත්තා. ඒ චන්ද්‍රිකා තමයි සරත් එන් සිල්වා අග විනිශ්චයවරයාව බලයට ගෙනාවේ. මා නැවතත් ඒ වචනේ කියනවා බලයට ගෙනාවේ. පත්කිරීම කියන වචනේ එකක් මට මදි වගේ. ඒ සරත් දෙන් සිල්වා තමයි 2005 දී චන්ද්‍රිකා බලය ගිලිහිලා රාජපක්ෂ බලය තහවුරු වෙන තීරණාත්මක තීන්දු දෙකකට අධිකරණය සම්බන්ධ වෙනවා. එකක් අපේක්ෂකත්වයේ ජනාධිපති අපේක්ෂකත්වයේ ලැබෙන්න නියමිතව තිබුණු රාජපක්ෂට විරුද්ධව හෙල්පින් හම්බන්තොට චෝදනා ඉදිරිපත් වෙනවා. ඔබ හිතනවාද ඒක ආවේ විපක්ෂෙන් කියලා? ඒ චෝදනාව ඉන්නේ චන්ද්‍රිකාලගේ කඳවුරේ. මහින්ද රාජපක්ෂගේ ජනාධිපති දූර අපේක්ෂකත්වය අභියෝග කරන්න තිබුණු ලොකුම තුරුම්පුව හෙල්පින් හම්බන්තොට ගැහුවා. පස්සේ කාලෙක එවකට හිටපු අග්‍රවිශ්චකාර සරත්තෙන් සිල්වා කියනවා, හිරේ ඉන්න හිටපු මිනිහෙක් බේරල යව්වේ මම කියලා. දැන් අපිටද අධිකරණ අපහාස කිරීමේ චෝදනා ගින් සරත්තෙන් සිල්වාගේ මිනිහ තාම එවැනි කතාවකුත් කියලා යහතින් ඉන්නකොට අධිකරණයට අපහාස කිරීම මොන පුස්සක්ද? එහෙම කියලා තමන්ම දුන්නු තීන්දුව තමන්ම තමන්ව විවේචනය කරගෙන මේ අධිකරණය මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? මොනවද සරත්තෙන් සිල්වල ඉතුරු කරලා ගියේ? දෙවැනි තීන්දුව දුර කාලය දික්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරණය කලින් තිබ්බ කලබලේ බෙලහීනතාවය පිළිබඳ ප්‍රශ්නය ආවා. බෝම්බ වැදිලා හිටියේ. ඒ නිසා බෙලහීනතාවය ජනාධිපති දුරයක් දරන්නට නුසුදුසුකමක් වෙයි කියන භීතියට කලබල වෙලා කලින් තීන්දුව දුන්නා. සරත්තෙන් සිල්වා දෙවැනි තීන්දුව දුන්නා මොකක්ද? එම නිසා දුර කාලය දික්වන්නේ නැත අන්න තටිය රත් වෙලා තියෙනකොට ජනාධිපති රොටිය පුච්ච ගන්න මහින්ද රාජපක්ෂට අවස්ථාව ලැබුණා. එනිසා මේ ඉතිහාසය අමතක කරන්න එපා. අනුරාධ දිසානායක මේ ඉතිහාසය අමතක කරන්න එපා. ඒ ජනාධිපතිවරණයත් අපි අනුරාධ දිසානායකල ජනතා විමුක්ති පෙරම අපි හැමෝම මහින්දගේ ඡන්ද කැම්පේන් එකේ කඩේ ගියා. එනිසා මහින්දට ඒ අවස්ථාව ආවේ තමන්ම පත් කරපු සරත්තෙන් සිල්වා නිර්මාණය කරපු අධිකරණමය අවස්ථාව ඇතුලේ කියලා අපි හිතනවා. අතිගරු ජනාධිපතිතුමනි, ඔබ අමතක කරන්න එපා. ඒ 2005 පස්සේ 2009 ඉවර වෙලා යුද්ධය අවසාන වෙනකොට ආය මෙරටේ ආර්ථිකයේ තව අවශ්‍යතා ගණනාවක් එනවා. නිදහස්සුණු සිවිල් යුද්ධයකට අහුවෙලා නිදහස්සුණු උතුරු රැගලියට කලාවේ වේගෙන් රට ඇතුළට ගලාගෙන එන චීන ප්‍රාන්තය. එනිසා නැවත රාජපක්ෂලට නවලිබරල් ධනවාදී දෙවෙනි ඉනිම ක්‍රියාත්මක කිරීම සඳහා වන කලින් ජයල් ජයවර්ධනට තිබුණාටත් වඩා අත්නෝමතිකත්වයක් වෙන විදියකින් වුණා වෙනවා. ඒ අත්නෝමතිකත්වයේ කූට ප්‍රාප්තිය තමයි 18 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඒකේ 17 කොමිෂන් වලට කෙලපු එක සහ අනිත් ඔක්කොම එක සමස්ත සංයුතිය ආරම්භ බලන්න. නෑ, ඒකේ තියෙන්නේ මොකක්ද? නැවත ඒකාධිපතිත්වය. නැවත ඒකාධිපතිත්වය ශක්තිමත් කිරීමේ දිසා. එනිසා අපේ රටේ ධනපති පන්තියේ අප්සට් එකයි සයිස් එකයි තමයි මොකද? අප්සට් එකයි සයිස් එකයි තමයි ඒ පන්තිමේ ඌමනාවන් වෙනුවෙන් බලය ශක්තිමත් කරගන්න ඒකාධිපතිත්වයන් නිර්මාණය කරන්න ඕන වෙන හැම වෙලාවකම ජේ.ආර්. ජයවර්ධනගේ සිට මේ පාලකයෝ මොකද කරන්නේ? උන් පන්ති වැඩේ කරන්න, පන්ති වැඩේ අවංකව බොක්කින් කරන්නේ, පන්ති වැඩේ කරන්න හදන ගමන් ඒකස්සේ මරණකම් තමන් බලයට ඉන්න ඕන කැලි ටික එකතු කරනවා. අර බෝපකී වගේ තුන නෙමෙයි දෙකක් යන්න තියෙන දෙකෙන් ලිමිට් කරන සංශෝධන කරලා අයින් කළා. ඒ කියන්නේ දුර කාල දෙකකට වඩා ඕන තරම් කාලයක් පුළුවන්. තමන්ට බැරි වුණොත් 22ට පොහොට්ටුව විරුද්ධ වෙනකොට දෙමුකෙන් අපි hina වෙන්න ඕනේ. ඇයි? දුර කාල දෙක අයින් කරලා. ඒ විතරක් නෙමෙයි. පැටියා එතකොට ලොකු වෙලා නේ. ජනාධිපති ධූරයට ඉල්ලන්න 35ට වැඩි වෙන්න ඕනේ. ඒ නිසා ජනාධිපති ධූරයට ඉල්ලීමේ වයස 35 30 කළා. ඇයි? බැරි වෙලා හරි මට කෙලවුනොත් පැටියා ලොකු වෙලා නැහැ තාම. ලොකු වෙනකන් ඉන්න බෑ ඊගාව අවස්ථාව ගන්න. ආම්බිකින් ඒ නිසා අපිට 35ට අඩු ජනාධිපති අපේක්ෂකෙක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුණා. මතකද 2005 හරි මේ දෙකම එකට එනවා මොකක්ද ආර්ථිකමය වුමනාව එනවා බලය ගන්න උන් අප රටේ තියෙන සයිස් එක තමයි යෝග ප්‍රජාතන්ත්‍රවාදී සයිස් එක එනිසා බලය ගන්න උන් ගත්ත බලය තියාගන්න ගහන මේ ජාතියේ සෙප්පඩ ගේම් වලට අනේ මහාචාර්යතුමෝ අර බලකොටු බිඳ දානවා වගේව කියන්න එපා අපරාධයි මේ මේව එකතු වෙලා තියෙන්නේ ඉනිස හැම වෙලාවකම එන්නේ මෙන්න මේ ආර්ථික වුමනාව එකතු වෙලා එනිසා අපි පුදුම වෙන්නේ නැහැ එනිසා අපි පුදුම වෙන්නේ නැහැ 22න් පස්සේ බිඳවැටුණු ආර්ථිකය වික්‍රමසිංහ උන්නහගේ වචන වලින් කියනවනම් වැල් පාලමේ අමාරුවෙන් වඩාගෙන යන බබා ඉතුරු ටික වඩාගෙන යන්න තමයි අනුරදිසා නායක ජනාධිපතිවරයාට දුන්නේ එනිසා බිඳවැටිලා චප්පචුරු වෙලා තියෙන ආර්ථිකය ගොඩනගද්දී අයිතිවාසිකම් ජනතාවගේ පැත්තේ ආර්ථික සාහන නැහැ ඒ මොකක්වත් නොකර IMF කොන්දේසි නොපිරිහෙලා අයිතු කළ යුතුයි නොපිරිහෙලා නිමන වූ නවරිබල වැඩ කොටස් අවසන් කළ යුතුයි දැන් ඔන්න මතුවට ප්‍රතිඵල හම්බ වෙයි විදුලි බල මණ්ඩලයේ ව්‍යුහගත කිරීම කැබලි 6කට කැඩීම දැන් ඔන්න මතුවට ප්‍රතිඵල හම්බ වෙයි ඔය පාසල් ව්‍යුහගත කිරීමේ ක්‍රමින් යන ක්‍රියාවලිය ප්‍රතිඵල හම්බ වෙයි දැන් දාන්න හදන අලුත් තස්තවාදයේ වැළැක්වීමේ පනත දැන් පොලිමට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ආයෝජකයන්ගේ දේපල ආරක්ෂා කිරීමේ පනත ආයෝජකයන්ගේ දේපල පොදු දේපලටත් ඉහළින් තැබීමේ පනත එතකොට අධිකරණයකින් අප ගන්න බෑ සරල කතාව මොකක්ද කර්මාන්ත ශාලාවක තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන කම්කරුවෙන් ඔහු පොදු දේපල විනාශ කිරීමටත් එරෙහි අප නොලැබෙන වරදක වගඋත්තරකාරීක් වෙනවා ඒ නීති කාට දෝනේ මේක පහල චප්ප කරගෙන අයිතිවාසිකම් ඉල්ලන කම්කරුවන් ගොවියන්ව චප්ප කරගෙන යන්නෝනි ගාව පේවරට එනිසා කම්කරුවන්ගේ සේවය ආවරණ කිරීමේ පනත අද ඒ පනතින් කම්කරුවන්ට ලැබී තිබෙන අයිතිවාසිකම් හෙට උදුරා ගන්න ඕනේ එනිසා එවන් ක්‍රියාවලියකදී තිබුණාටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වූ තිබුණාටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී උතුරා ගත්ත වූ ගමන් මගක් පමණයි ලංකාවේ ධනවාදී ඉස්සරහ තියෙන්නේ ලංකාවේ ඒ ධනපති පන්තිය තමයි ජාතික ජනබලවේග ආණ්ඩුවට මේ කොන්තරත් එක දීලා තියෙන්නේ දැන් මම පූර්ව අපර සන්ධි ගලපනවා ඒ පූර්ව අපර සන්ධි ගලපන්න ඉස්සෙල්ලා තව නිශ්චිත කතාවක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධ කතිකාවෙ හිටපු සියලු දෙනා අදුමතරමේ බොහෝ දෙනාට තිබුණා මොකද එක කාරණයකදී ආර්ථිකයේ සම්බන්ධ කාරණේදී පෙරමග ලකුණු පෙනෙද්දිම බොහෝ දෙනෙක් දැනන් හිටියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහ වාසය කියනකොටම ප්‍රමුඛ ව්‍යාපාරික ජාලය තමන් ගොඩනගන්න හදන ආණ්ඩුව වටා එකතු කර ගන්නකොටම පෞද්ගලීකරණය ගැන ප්‍රතිරූපගතකරණයන් ගැන ස්ථාවරයන් දුර්වල කර ගන්නකොටම මේ නිර්මාණය වෙන්න ගොඩනගමින් තිබුණු ජාතික ජනබල වේග ආණ්ඩුව අපේ රටේ ආර්ථිකයට මොකක්වත් කරන්න සමත් නැහැ කියන සැකසංකාව ඇවිල්ලා තිබුණා. මම හිතනවා අපේ සමාජයේ සමුද්ධික සැලකිය යුතු කොටසකට ආර්ථික කලාපයේ ජාතික ජනබල වේගයට මහ ලොකු උත්තරයක් නැහැ කියන සැකසංකාව තිබුණා. ඒ නිසා තේරෙන ගොඩක් අය ඔය විස්කාර වලට දුන්නු පොරොන්දු චිකුණාමලේ තියෙන සම්පත් වලින් මුළු රටේම ණය ගෙවනවා වගේ කියපු කතන්දර නියපොත්තෙන් උඩට ගණන් ගත්තේ නේ. ඒ නිසා ඒ જાතිය ගොඩාක් දේවල් කියන්න සමාජයේ ඉඩ තියලා තිබුණා. ඇයි එව්ව කියලා හරි බලය ගන්නට කමක් නෑ. සාර්ථිකයේ සම්බන්ධයෙන් විදවැටලා තිබුණු ආර්ථිකයන් වරපතල ප්‍රශ්න ගන්නවක් තිබුණු ආර්ථිකයන් ණය උගුලේ කරවටක් දෙල්ල තිබුණු ආර්ථිකයන් ඒ නිසා ඒක ගොඩ ගන්න එක ලේසි නෑ. මේගොල්ලන්ට බලය දෙන්න කලින්වත් සමාජයට යම් සංඥාවක් තිබුණා. ඔය කිව්වට එහෙම කරන්න බෑ. කමක් නෑ. ඕවා මොන එකක් කියලා බලය ගත්තා. එනිසා ඒ කලාපේ දුන්නු පොරොන්දු එච්චර කවුරුත් මායින් කළේ නෑ. ඇත්ත කතාවනේ. අඩුම තරමේ ආර්ථිකය පවත්වාගෙන යන්න මොනවා හරි කරයි. සාපේක්ෂව වංචා දූෂණ අඩුවේ. අක්‍රමිකතා අඩුවේ. හරි. එවැනි යම් සමාජ පිළිගැනීමක් තිබුණා. හැබැයි බොහෝ දෙනෙක් අපේ සමාජ බොහෝ දෙනෙක් ජාතික ජනබල වේග ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ සැලකිය යුතු විශ්වාසයක පසු වුණා. මේ අයිතිවාසිකම් පැත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ කලාපේ අවම මූලික වෙනස්කමක් කරයි කියලා. අඩුම තරමේ ඒ කියන්නේ තමන්ගේ හාම්පුතුන් තරහ කරගන්නේ නැතුව මූල්‍ය අරමුදල තරහ කරගන්නේ නැතු. ඉන්දියාව තරහ කරගන්නේ නැතු. තමන් බලයට එන්න මගපාදපු තමන්ගේ හාම්පුතුන් තරහ කරගන්නේ නැතුව අඩුම තරමේ ප්‍රජාතන්ත්‍රවාදී කලාපේ යම් දේවල් ප්‍රමාණයක් කරන්න පුළුවන්කම තිබුණා. සරල එක කාරණයක් ගත්තොත් මලේ තමිල් ජනතාවගේ ප්‍රශ්න. ශ්‍රී ලයිතිවාසිකම් පුරවැසි බව අතරමවුන් පුරවැසියන් නෙමෙය නමත පොරොයිසියන් වුණා. ඇඩ්‍රස් එකක් නේ. ඔවුන් සිවිල් පරිපාලනයකට ඍජු අනු යටත් වෙන්නේ නේ. මං කියන්නේ ඒවා මේ යන්න තියෙන නව ලිබරල් වැඩපිළිවෙලත් එක්ක ඍජුව ගැටෙන ප්‍රශ්නේ. උතුරේ අවතම් වුවන් පිටබඳ ඉඩම් අහිමි වීම පිටබඳ ප්‍රශ්නේ. අතුරුදහන් කිරීම පිටබඳ ප්‍රශ්නේ. එනිසා මෙවැනි කලාප ගණනාවක ප්‍රජාතන්ත්‍රවාදයේ පිටබඳ ප්‍රශ්න තිබුණා. මේ ආණ්ඩුවට අවශ්‍ය නම් විසඳන්න ත්‍රස්තවාදී වැළැක්වීමේ බලත අහොස් කිරීම වගේ අවශ්‍ය නම් කරන්න තිබුණා. බොහෝ දෙනෙක් කරයි කියලා බලාපොරොත්තු වුණා. සමහර විට විධායක ජනාධිපති ධුරේ අහොසි කිරීම දක්වා ප්‍රජාතන්ත්‍රවාදී කලාපේ පුළුල් ක්‍රියාවලියකට ජාතික ජනබල වේග ආණ්ඩුව අවතීර්ණ වෙයි කියලා. අවම ප්‍රජාතන්ත්‍රවාදී කලාපේ මම හිතන්නේ පුද්ගලභාවය සම්බන්ධ, පුද්ගලභාව අනන්‍යතාව සම්බන්ධ, gender identity equality සම්බන්ධ ප්‍රශ්න අඩුමතරමේ මේ මූලික නීතිය වෙනස් කිරීම කියන කාරණයට ජාතික ජනබල වේග ආණ්ඩුවට අවතීර්ණ වෙන්න තිබුණා. අපේ රටේ එනිසා දැන් මේ කලාපේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කිරීම කලාපේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න සැලකිල්ලට ගැනීම කලාපේ විශාල සමාජ අවධානයක් සමාජ ලැදියාවක් ජාතික ජනබල වේග ආණ්ඩුව දිනාගෙන තිබුණා. ඒ කලාපෙම තව බොහෝ දේ තිබුණා. තාම අපේ රටේ පදනම් රෝමලන්දේසි නීතිය, තාම ළමයින්ගේ කාන්තාවන්ගේ මූලික නීති පටන් ගන්නේ සුද්දා දාලා යන්න කලින් පනෝපු නීති, ළමා සහ තරුණ අයවලුන්ගේ ප්‍රඥා නීති නීති වල නම්මරම් බල අපරාධ නීති සංග්‍රහයතාව පවතින පරණ පදනම් වල ඒ කිසිම නීතියක් ඒ කිසිම පදනමක් වෙනස් කරන්න ක්‍රියාවලියක් අපේ සමාජෙ පෙන්නේ නැහැ ජාතික ගැටලුවේ එක චක්‍රලේඛනයකින් වෙනස් කරන්න පුළුවන් තැනේ සිට මූලික අයිතිවාසිකම් සමානාත්මතාවය මම කව ව්‍යස්ථානුකූලවාදයේ මූලික පදනම සියලු දෙනාට සමානයන් ලෙස පැවතීමේ නෛතික අයිතිවාසිකම තහවුරු කිරීම වෙනස්කම් සියල්ල දිවෙදී ජාති වර්ණ ආගම් ජෙන්ඩ සියලු වෙනස්කම් තිබියදී සමානයන් ලෙස පැවතීමට නීති සම්පාදනය කිරීම ව්‍යවස්ථානුකූල තත්ත්වයක් ඇති කිරීම අඩුම තරමේ ඔය කලාපයට ඔය පැත්තට සාධනීය ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් ජාතික ජනබලවේ ආණ්ඩුව ගණීවි කියලා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා ඒ කලාපෙට එයි කියලා. අත තියලා දේ කලාපෙට. පරණි වැඩවසම් අත්නොමතික නීති වෙනස් කරන්න අත තියලා. සමාජයේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න වූ එකපැත්තකින් මර්ධන නීතිවත් කිරීමට අත තියලා නැහැ. අනිත් පැත්තේ අවම සමානාත්මතාවයේ තහවුරු කිරීමට ස්ත්‍රීන් සම්බන්ධ බහුතරණ වන ජාතික ජන කොටස් සම්බන්ධ පුද්ගලභාවයේ වෙනස් අනන්‍යතා සහිත පුද්ගලයන් සම්බන්ධ අත තියෙන්නේ කිසිවකට අත තියලා නැහැ. ඉතිහාසයේ සරදමක් ලෙස විදායක ජනාධිපති ධූරය අහෝසි කරනවාය කියලා බලාපොරොත්තු දීලා ආපු මේ ජාතික ජන බලවේග ආණ්ඩුවත් ඇවිල්ලා අපට අර කතාව කිව්ව මොකක්ද මේ බලවත් අත්නොමතික විදායක ජනාධිපති ධූරය තියන්නේ හොඳ අත්වල නම් කමක් නෑ කියලා කිව්වා. සමහන් හා කිව්වා. දැන් ඒ ආණ්ඩුව කරන පළවෙනි ව්‍යවස්ථා වෙනස්කම ජේ.ආර්. ජයවර්ධනගේ 78 අත්නොමතික ඒකාධිපති ජනාධිපති ව්‍යවස්ථා පඩංගුවට මේ අලුත් පුනරුද ජාතික ජන බලවේග ආණ්ඩුව දාන ව්‍යවස්ථා අන්නේ තමයි මොකක්ද දුර කාලේ දෙක්කිරීම මේක වැටෙන්නේ කොයි ගොඩටද මේක වැටෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ගොඩටද ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරන ගොඩටද එනිසා අර පරණ කතාවක් තියෙනවා මකරාක්ෂ වීරයා සටන් කරනවා මකරව මරන්න අවසන් සටනේදී වීරයා සටන් කරලා මකරව මරනවා හැබැයි අවසන් සටනේදී මකරගේ නියපොතු පාරක් වීරයාට ඇනින මොකද වෙන්නේ ඊළඟ වටේ වීරයා නායකයා වෙනවා නියමතු පාර වැදුනට පස්සේ දැන් වීරයා කවුද නියමතු පාර වැදිච්ච වීරයා කවුද දැන් මකරාක්ෂ නාට්‍යපද එනිසා මේක ඉතිහාසයේ සරදමක්